0: The World at Night on your local station, Plenty Valley FM.
1: අප සමාජයේතුල ගුරුවරුන්ට වැදගත් තැනක් හිමි වන අතර ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත් වන අතර ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගෙනීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට Teach the Future ඔස්සේ සොයා බලන්න වික්ටෝරියානු රජයේ විසින් බලය ලබා දී ඇත.
2: Station sponsor
3: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා යෝන් කඩේතුවල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන ටේෆ් එය සැබෑ කරයි. ටේෆ් වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන ටේෆ් ගැන සොයා බලන්න.
4: Authorized by the Victorian Government, Melbourne.
0: Station sponsor. On your local station, 88.6 Plenty Valley FM, The World at Night.

0: ලක්නහිර FM 88.6 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සාර සංග්‍රහය ලක්නහිර
1: ලක්නහිර ගෙනෙන සාර සංග්‍රහය පවන මුදුලසින් සනාවනට රන්සරින් විදවන්න යුක්තියට ඉඩ දෙන්නට ශක්තියෙන් හබා යන්නත් පවන

අද මේ මාසේ අවසාන සතිය මේ මාසේ කියන්නේ වෙසක් මාසේ. වෙසක් මාසේ මේ වෙසක් මාසේ කාලෙකට පස්සේ වෙසක් පොයවල් දෙකක් යෙදුනා. මාසේ පටන් ගන්නකොටම එකක් තිබුණා. දැන් මේ සතිය අන්තයේදී අනිත් පොයත් යෙදෙනවා. එතකොට වෙසක් පොයවල් දෙකක්. වෙසක් පොය අපිට බෞද්ධ අබෞද්ධ ශ්‍රී ලංකාවේ අපි හැමෝටම සිතට සමාධියක් ඇති කරනවා. ඒ පහන් සිතුවිලි සමග ලක්මිහිරගෙන එන පවන සාර සංග්‍රහය සාලිය ගලප්පත්ති ජගද්දේ එදිරිසිංහ රොෂාන් මිහිඳුකුල සමග මම රංජිත් වීරසිංහ ඉදිරි හෝරා දෙකම ඔබ සමග ගත කරන්නයි මේ සූදානම.

ළමාසිත් මල්පෙති වගේ මුදුයි මෙලෙකයි. බෞද්ධ පරිසරයක හැදෙන බාලකයන් බාලිකාවන් මේ මුදු මොලොක්කම අරගෙන තමයි පන්සලට යන්නේ. පන්සල කියන්නේ ඉතාමත්ම උත්තුම් ස්ථානයක්. ඒ ස්ථානයට යනකොට අපි බෞද්ධ පරිසරය තුළ ගෙවල්වලදී අපි පන්සල තරං වැදගත්තනක් නැහැ. පන්සලට ගියහම අපේ සිත සාන්ත දාන්ත වෙනවා. බෝගස්වල කොළ හෙළවෙනකොට අපිට අමුතු සිසිලක් දෙනවා. ඒ සද්දය අපිට සමාධිය ලබා දෙනවා. ඒ වගේ පන්සලට යන දරු දැරියන් ඉතාමත්ම හොඳින් අපි බලා ගන්න ඕන. පන්සල කියන්නේ ඒ වගේ තැන, පූජනීය තැනක්. ලංකාවෙන් අපිට ලැබෙන ප්‍රවෘත්තිවල මේ ගැන ඉතා දුක්බර ප්‍රවෘත්ති අපිට ලැබිලා තියෙනවා. අපි ඉදිරි දේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම මතක් කරන්න කැමතියි ඔබට ලක්මිහිර නිරන්තරයෙන්ම කැමති ඔබේ අදහස් වලට ඉඩ දෙන්න, ඔබ හා සංවාදයේ යෙදෙන්න. අපිට තිබෙන සීමිත ඉඩකඩක් වුණත් ඔබට පුළුවන් ඔබේ අදහස් ජංගම දුරකථනය හරහා කෙටි පණිවිඩයක් විදියට අපිට එවන්න. ලියාගන්නකෝ මේ අංකය 0046 628 2 7 7 8 8 6. මතක තියාගන්නත් ලේසි. අන්තිම අංක ටික 7 2 8 2 6 තියෙන්නේ. 0046 628 2 7 7 8 8 6. පණිවිඩය සිංහලෙන් එවන්න පුළුවන්. සිංහලෙන් එවන්න. එතකොට අපිට ලේසි. මතක ඇතුව ඔබ ඉන්න ප්‍රදේශයත් ඔබේ නමත් සඳහන් කරන්න. ඔබට දැන් මේ පණිවිඩය මම දැන් මේ කතා කරන එක ඔබට ඇහුණා නම් දැන්ම මේවන්න පුළුවන් පණිවිඩයක්. අපි නන්දමාලිනීගේ ගීතය මුලින්ම ගායනා කරේ. නන්දමාලිනී මේ ගීතය ගායනා කරනකොට ඇය පාසල් යනවා ඉතින් ස්ථාමත්ම කුඩා දැරියක්. පන්සල ගැන තිබිච්ච හැඟීම් ගැන තමයි ඇය කතා කරේ. පන්සලට මලක් වෙන්න බුදු සාදුට පූජා කරන්න කැමති. එහෙම තමයි අපි බෞද්ධයෝ. ඒ විදිහට තමයි බෞද්ධ පරිසරය තුළ අපි හැදිල වැඩිලා ඉන්නේ. පහුගිය කාලය තුළ ලංකාවේ කතා කීපයක්ම සිද්ධ වුණා. එකක් තමයි ඩොලරය පිළිබඳව. ඩොලරයට ගෙවන්න ඕන රුපියල් ප්‍රමාණය ටික ටික වැඩි වුණා. ඩොලරයට සාපේක්ෂව රුපියල 5 වැටුණා කියලා අපි කියනවා. ඉතින් මේ ගැන කතා බහක් ඇති වුණා. ඒ වගේම තමයි මම මුලින්ම මතක් කරපු අටමස්ථාන විහාරාධිපති පූජ්‍ය පල්ලිගම හේමරත්න හාමුදුරුවන්ගේ බාලපචාර චෝදනාවකට රිමාන්ඩ් ගතව සිටීම. රිමාන්ඩ් ගතව ඉඳලා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාගෙන පැමිණීම. මේ පිළිබඳව බොහෝ කතාබහ සිදු වුණා. අපි ලක්මිහිර මේ කතාබහ වලින් ඈත් වෙලා ඉන්න බෑ. අපි ඒ ගැන කතා කරන්නම ඕන. විශේෂයෙන්ම මේ පිළිබඳ විවිධ දෘෂ්ටිකෝණ වලින් විශාල ආකාරයට සමාජ කතිකාවන් නිර්මාණය වෙලා තියෙනවා. මුලින්ම පොලිසියේ ක්‍රියා කලාපය පිළිබඳව, ඒ වගේම ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය, ජනමාධ්‍යවල ක්‍රියාකාරකම්, විරුද්ධ දේශපාලන පක්ෂ, ඒවායේ නායකයෝ මේ සිද්ධිය අභිමුඛව කටයුතු කරපු ආකාරය, රජයේ ක්‍රියාකාරීත්වය ගැන ඇති වුණ විශාල කතාබහක් තියෙනවා. ඒක ඉවර නැහැ, ඉදිරියටත් සිද්ධ වේවි. නීතියට ඉහළින් ලංකාවේ පූජ්‍ය පක්ෂයේ ඉන්නවද? මේක තමයි ප්‍රධාන මාතෘකාව. පොලිසිය නීතිය අධිකරණයේ ඉදිරියට අපරාධකරුවන් ඉදිරිපත් කිරීමේදී තාමත් නීතියට එහා ගිය උපමානයන් භාවිතා කරනවද? පොලිසිය සමහර වෙලාවට එක එක අපරාධකරුවන් හාසා අපරාධ කරා කියලා සැක කරන සැකකරුවන් වෙනුවෙන් කටයුතු කරන්නේ විවිධ විදියට අපි ඒක දැකලා තියෙනවා. නව රජයේ යටතේ අපි බලාපොරොත්තු වෙන්නේ රටේ සිටින සියලුම පුජ්‍යලයන් නීතියට ඉහළින් නීතියට පහලින් සිටිනවා කියලා. නීතියට ඉහළින් කවුරුවත් ඉන්න බෑ. පසුගිය දවසක ජනාධිපතිතුමත් මේ ගැන ප්‍රකාශ කරලා තිබුණා. නමුත් පොලිසියේ ක්‍රියාමාර්ගවලදී අපිට පේනවා, අපිට සමහරලාට පේනනවා මේ කටයුත්ත සිද්ධ වෙන්නේ නැහැ කියලා. දැන් හේමරත්න හාමුදුරුවන් ගැන කතා කරනකොට තව මානයක් තියෙනවා. ඔහු ගීත රචකයෙක්. ඔහු ලියු බොහෝ ගී තිබෙනවා. ඒ ගී ගැනත් යම්කිසි කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ කතාබහ අතරේ තියෙනවා සමහර ගීත ඇත්තටම ඔහුම ලියු ඒවාද කියලා අපි දන්නේ නැහැ. නමුත්
යම් කිසි විදියකට කෙනෙක් චෝදනා ලබනකොට තව බොහෝ චෝදනාවන් එකින් එකට ඉස්මතු වෙනවා. අපි මුලින්ම ඒ වගේ ගීතයක් අහලා ඉවර වෙලා ඉතිරි කතා බහට යමු. මේ හේමරතන හාමුදුරුවන් ලියපු ගීතයක්. මේ ගායනා කරන්නේ ගුණදාස කපුගේ, සංගීතයත් ගුණදාස කපුගේ ගෙම්මයි.

සත්‍ය වශයෙන්ම අපට මාර්ගය පෙන්නා දෙන හිමිනමකගේ චේතනාවන් තමයි එතන තියෙන්නේ. ඒක ලස්සන ගීතයක්. ඒ ගීතය තුල ඉතාම බර වචන තියෙනවා. ඉතින් ඔබේ දුක දැක මා ගායන මේ ගීතයෙන් පළක් නැත්නම් ගොළුව සිටින්න මා ගොළු වෙනවා වගේ ඒ වචන හමුවේ. අපි නිරන්තරයෙන්ම පුජ්‍යලයෝ දිහා බලන්න පුරුදු වෙනවා. යම්කිසි පැදියක විදියකින් එක වැරද්දක් කරාම හැමදේම ඔහු වැරදිකාරයක් කරන්න හදන එක. මේ ගැන අපි පහුගිය සතියේත් කතා කරා. නමුත් ඒක එහෙම නෙමෙයි. මම වෙනස් තැනකින් මේ කතාව පටන් ගන්නම්. මාගමසේකර අපි අතර හිටපු බොහොම ප්‍රවීණ කවියෙක්. ඔහු සක්වාලිහිණි කියන කවි පොත ලියන්නේ 1962 දී. ඒ කවි පොත පටන් ගන්නේ මගේ කවියෙන් ඔබ දකින්න, මගේ කවියෙන් මා නොසයන්. අඳුරු අහස් ගැබ කෙළවර රන්වන් පෑයෙන් පායන පහන් තරුව දැක ගන්නට ඒ බව දැන හෝ නොම දැන ඔබත් මමත් අපි සැම දෙන යමින් සිටිමු එක මාතට. ඒ ගමනේ මට හමුවන ගල් පරුවත හෙල් ප්‍රපාත මට වගේම ඔබ හැමටත් යම් දවසක හමුවෙනු ඇත. දෙපෑ බැඳෙන මල පුඩුවෙන් ඔබ යන මග ඇහිරි බොරුව ඉසින අය මඩින් ගතකිලි කුණු තැවරී කැටමුගුරින් පහර ලබා දුබල අතින් පොළොව බදා මාමෙන් ඔබ ඒ දවසේ අසරණ වී වැළපෙන විට මාලිව් කවි මට වගේම ඔබ හැමටත් පොදු වෙනු ඇත. සබඳ එවිට මගේ කවියෙන් මා නොසයා ඔබ දකින්න. දැන් මේ කවිපල ඉවර නැහැ. නමුත් කවියෙන් ඉතාම වැදගත් පණිවිඩයක් කියනවා. කවියා කවිය ලිව්වට කවිය දිහා බලන්නේ නැතුව ඒ තුලින් ඔබ දකින්න කියලා. මේක වෙනමම ප්‍රස්තුතයක්. අපි හම්දුර ලිව්ව ගීත තියෙනවා, ඒවා අපාතර තියෙනවා, අපි ඒව රස විඳලා තියෙනවා. ඒ විඳපු ගීත අපිට අදත් හෙටත් ඔහු කවරෙක් වුණත් රස විඳින්න පුළුවන්. ඒක තමයි ලක්මීර අද අපි ඔබට ගෙන එන පණිවිඩය. බුද්ධාගම, බෞද්ධාගම, අපේ හාමුදුරුවරු අතරින් වැරද්දක් වුණත් අපි අදහන ආගම ඒ විදියටමයි. අපි දන්න කියන මේ ආගම සුරකින අපේ හාමුදුරුවරු ඕනුත් ඒ විදියමයි. වැරදි කරලා තිනව නම් දඬුවම් ලැබේවි. දඬුවම් දෙන එක අපේ වැඩක් නෙමේ. දඬුවම් දෙන එක නීතියට අදාළ දෙයක්, අධිකරණයට අදාළ දෙයක්. ඒ පිළිබඳව අපි වැරදි කාර්යයට දඬුවම් දෙන්න කතා කරන්න ඕන. ඒ වගේම තමයි ඒ සඳහා යුක්තිය ඉෂ්ට විය යුතුයි කියන තැනත් අපි ඉන්නවා. අපි අතර ඉන්න ගායකෙක් තමයි ෆයාස් මිස්කින්. ඔහු ඉතාමත්ම ජනප්‍රිය ගීත කීපයක් ගායනා කරලා තියෙනවා, ගීත ලියලත් තියෙනවා. අපි මේ ගීතයත් අහලා බලමු. ඊට පස්සේ අපි ඒ ගැන කතා කරන්න පටන් ගමු.

0: ඔස්ට්‍රලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිර මීරියාවක සිරියාව FM 88.6
1: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
0: මීරියාවක සිරියාව ලක් මිහිර FM 88.6
2: අපිට දුක සැප බෙදාගන්න ප්‍රියයන් අපි ළඟම ඉන්න ඕන ප්‍රියයන් ඉන්නකොට හොඳයි හිතට සැහැල්ලුවක් දැනෙනවා ඒවගේම තමයි ප්‍රියයන්ගෙන් වෙන්නුනහම එක දුකයි බුද්ධාගමෙත් එහෙම තමයි කියවන් කියල තියෙන්නේ ලංකාවින්දලා ඇවිල්ලා බොහෝ දුර ඇවිල්ලා මේ ඔස්ට්‍රලියාව ඉන්නකොට අපි කොහොමත් ප්‍රියයන්ගෙන් වෙන් වෙලා තමයි ඉන්නේ. ඒ ප්‍රියයන්ගෙන් වෙන්නේ මේ දුක නැතිවෙන්නේ අපි අතර නිරන්තරයෙන්ම අපි දුක සැප බෙදා ගන්න එකතු වෙලා ඉන්න යහළුවේ එලියන් හිතවතුන් නෑදෑයන් මිත්‍රයන් ඔස්ට්‍රේලියාවේදී හම්බ වුණා. ඉතින් මේ අයගෙන් වෙන් වුණාම ඒත් අපිට දුකක් දැනන ඔස්ට්‍රේලියාව ලංකාවේ ඉඳලා ආවට ඔස්ට්‍රේලියාව හිටියට ඔස්ට්‍රේලියාව ඉන්නකොටත් ප්‍රියයන් නැති වුණාම දුකක් සංකාව කනස්සල්ල අපිට දැනෙනවා. ඉතින් මේ මේ දුක නිරන්තරයෙන්ම අපිත් සමග ගමන් කරනවා. ඒක අමතක කරන්න බෑ. දුක කියන එක අපි සමගම තියෙනවා. වෙසක් පොය දවසේක වෙසක් පොය ළඟ වෙසක් මාසේ පණ කියනව නෙමේ ප්‍රියංගේ වෙන්වීම දුකක්. ඒ වගේම තමයි අප්‍රියන් සමග එකතු වීමත් දුකක්. ඒක යන අමතක කරත් ප්‍රියන් නැති ප්‍රියංගෙන් වෙන් වෙලා ඉන්න දුක පාළුව කාන්සිය වගේ දේ මටත් නිකන් යන්තම් දැනෙනවා වගේ. අපි ඒ ගැනත් කතා කරමු. අපි මේ ගීතයත් අහලම තව දුරටත් ඒ ගැන කතා කරමු.

0: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතතකත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත් ලක්මිහිර
1: අයුබුවන් සුභ සන්ධ්‍යාවක් FM 88.6 ලක්මිහිර ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති සමගින් මම රොෂාන් මිහිදු කුලසූරිය
2: අනාගතයේදී වැඩි ඉන්කම් ටැක්ස් සහන ලබාදීමට සූදානම් බව බණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා. 2026 බජට් එක යෝජනා අනුව 2027-28 මූල්‍ය වසරෙන් ආරම්භ වී ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට වසරකට $250ක ටැක්ස් ඔෆ්සෙට් එකක් ලබාදීමට නියමිතයි. චාමර්ස් පවසන්නේ රාජ්‍යයට අනාගතයේදී තත්ත්වය අනුව එම සහන වැඩි කිරීමට හැකියාව ඇති බවත් ආදායම් බදු අඩු කිරීම රාජ්‍යයේ කැපී වී සිටින බවයි. මේ අතර කැපිටල් ගේන් ටැක්ස් වෙනස්කම් සම්බන්ධයෙන් විවේචන තිබුණද ආර්ථිකයේ ආයෝජන නිවැරදි යොමු කිරීම සඳහා එම වෙනස්කම් අවශ්‍ය බව ඔහු අවධාරණය කළා. ඇන්තනි ඇල්බනිසි ද තහවුරු කර තිබෙන්නේ CGT වට්ටම් සඳහා අමතර ඉවතලීම් ලබාදීම තාක්ෂණික සහ ස්ටාර්ට්අප් ක්ෂේත්‍රයට පමණක් නොව වෙනත් ක්ෂේත්‍රවලට ව්‍යාප්ත විය හැකි බවයි. කෙසේ වෙතත් මෙම නව බදු වෙනස්කම් වලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසු අවසන් තීරණය ගනු ඇති බවයි වාර්තා වන්නේ. ඔස්ට්‍රේලියාව තුළ මිලින ගණනක ජනතාවට විදුලි බිල්පත් සම්බන්ධයෙන් සහනයක් ලැබෙන බව වාර්තා වනවා. ඔස්ට්‍රේලියන් එනර්ජි රෙගුලේටර් විසින් නිකුත් කළ නව ඩිෆෝල්ට් මාකට් ඔෆර් අනුව මෙම වසරේ ජුලි 15 සිට නිව් සවුත් වේල්ස් සහ දකුණු නැගෙනහිර ක්වීන්ස්ලන්ත ප්‍රදේශවල විදුලි ගාස්තු පහළ දැමීමට නියමිතයි. යනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගාස්තු 3.4 සිට 5 දක්වා පහළ යන අතර ක්වීන්ස්ලන්තයේහි 7.2 අඩුවීමක් සිදුවනවා. එමගින් නිව් සවුත් වේල්ස් පවුල්වලට $66 සිට 137 දක්වාත් ක්වීන්ස්ලන්ත පවුල්වලට $155ක පමණ ඉතිරියක් ලැබෙනු ඇති බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් සවුත් ඔස්ට්‍රේලියාවේ විදුලි බිල්පත් 1.4% ඉහළ යාමට නියමිතයි. මේ අතර කුඩා ව්‍යාපාර සඳහා ප්‍රාන්ත තුනේම විදුලි ගාස්තු අඩුකිරීමක් සිදුවන බවයි වාර්තා වන්නේ. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේද ෆ්ලැට් රේට් විදුලි සැපයුම් 3% දක්වා අඩු කරන බව ඊයේ දැනුම් දුන්නා. යනුව සාමාන්‍යයෙන් පවුලකට වසරකට $50 සිට 160 දක්වා ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන බවයි රජය පවසන්නේ. ISIS සංවිධානයට සම්බන්ධතා ඇති කාන්තාවන් 7 සහ දරුවන් 12 ඔස්ට්‍රේලියාව වෙත පැමිණි බවට පළවන වාර්තා සත්‍ය බව අමාත්‍ය ටෝනි බර්ග් පවසනවා. ඔහු නිකුත් කළ නව ප්‍රකාශක සඳහන් කළේ මෙම පිරිසට රජය විසින් කිසිදු සහනයක් ලබාදී නොමැති බවයි. භයානක ත්‍රස්වාදී සංවිධානයකට එක්වීමටත් තම දරුවන් අතිශය භයානක තත්ත්වකට පත්කිරීමටත් ඔවුන්ගත් තීරණය අතිශය කනගාටුදායක බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. එමෙන්ම මෙම පිරිස අතර අපරාධ සිදුකර ඇති අය සිටි නම් ඔවුන්ට නීතියේ උපරිම ක්‍රියාමාර්ගයට මුහුණදීමට සිදුවන බවද ඔහු අවධාරණය කළා. 2014 වසරේ සිට ඔස්ට්‍රේලියාවේහි බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඔවුන්ගේ නැවත පැමිණීම සඳහා සූදානම් වී ඇති බවත් ඔවුන් නිරීක්ෂණය හා කළමනාකරණය කිරීමට දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා. රජයේ ප්‍රමුඛතාවය සැමවිටම ඔස්ට්‍රේලියානු ජනතාවගේ ආරක්ෂාව බවයි ටෝනි බර්ග් අමාත්‍යවරයා අවධාරණය කළේ. ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත රජය ෆෙරල් රජය විසින් යෝජනා කර ඇති නැෂනල් ගන් බයිබැක් සරස්මට අදාළව ප්‍රධාන කොටසක් වෙනස් කිරීමට හෝ වෝට ඩවුන් කිරීමට කටයුතු කර ඇති බව සඳහන් වනවා. වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් සඳහන් කරේ ෆෙරල් යෝජනාවට යටතේ ගිනි අවි හිමිකරුවන්ට එක් පුදලෙකුට අවි සංඛ්‍යාව සීමා කිරීම ෆයර් ආම් කැප් වැනි කොටස් සම්බන්ධයෙන් ප්‍රාන්තයේ එකගදාවය නොලබෙන බවයි. නීතිගරුක ගිනිියාව හිමිකරුවන්ට අධික බරක් නදවීම හිතු බවත් ප්‍රධාන අවධානය යොමු වී තිබෙනවා. මෙම තීරණය සමඟ ෆෙරල් රජවේ ගන් බයිබැක් සැරස්ම ක්‍රාත්මක කිරීම තව දුරටත් ප්‍රමාද විය හැකි බව සහ ප්‍රාන්ත සහ ෆෙරනල් මට්ටමේ අතර එකගතාවය ලබා ගැනීමට අභියෝගයක් වී ඇති බවයි දේශපාලන විශේෂඥයන් පවසන්නේ. කෙසේ වෙතත් මෙම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තවත් ප්‍රාන්ත කීපයක්ද විවිධ මට්ටමේ විරෝධතා සහ සීමා කිරීම් ඉදිරිපත් කර ඇති බවටයි වාර්තා වෙන්නේ. ඔස්ට්‍රේලියාවේ ARTී ක්‍රියාවලිය වේගවත් හා කාර්යක්ෂම කිරීමට නව නීති සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත කළ බව නීතිපති මිෂෙල් රෝලන් විසින් ප්‍රකාශ කර තිබෙනවා. මෙම නව නීතිය අනුව සමහර වීසා අභිහාචනා කටයුතු සඳහා අනිවාර්ය වාචික විභාග නොපවත්වා ලිඛිත ලේඛන පමණක් සලකා බලා තීරණ ගැනීමට බලය ලබා දී ඇති බවයි නීතිපතිවරයාගේ නිවේදනයේ දැක්වෙන්නේ. රජයේ පවසන්නේ වාචික විභාග සඳහා වැඩි කාලයක් සහ වියදමක් යන බැවින් මෙම වෙනස්කම් මගින් අයදුම්පත් ඉක්මනින් සලකා බැලීමට හැකිවන බවයි. මෙම ක්‍රමය මුලින්ම ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වූ අයගේ අභිහාචනා සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි සඳහන් වන්නේ. ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයීම සහ ආරක්ෂාව පිළිබඳව රජයේ නවතම තත්ත්වය ප්‍රකාශ කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු බලශක්ති අමාත්‍ය ක්‍රිස් බෝවින් පවසන්නේ මේ වන විට රට සතුව ඩීසල් දින 38කට පමණ පවතින බවත් එය 2023 සිට තිබූ ඉහළම සම්භාරය බවයි. ඔහු පවසන්නේ ඉන්ධන සමාගමන් විසින් නියමිත අවම සම්භාර නීතිය යටතේ ඉන්ධන රඳවා තබා ගැනීම මේ තත්ත්වය හේතුවෙන් ඇති වී ඇති බවයි. අග්‍රමාත්‍ය ඇන්තනී ඇල්බනීසි සඳහන් කරන්නේ මේ වන විට පෙට්‍රල් දින 43ක් ඩීසල් දින 38ක් සහ ජෙට් ඉන්ධන සඳහා දින 31ක් පමණ ආරක්ෂිතව පවතින බවයි. ඔහු පවසන්නේ මේ මට්ටම යටතේ ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයීම ජූලි මාසය දක්වා ස්ථාවරව පවතින බවයි. එසේම ස්ට්‍රේට් ඔෆ් හොමියුස් ප්‍රදේශීය අස්ථිරතාවය හේතුවෙන් තෙල් ප්‍රවාහනය බලපෑම් දිගින් දිගටම පැවතිය හැකි බවත් යුද්ධය අවසන් වුවද ආර්ථික බලපෑම් තව කාලයක් පවතිනු ඇති බවයි රජයේ අනතුරු අඟවන්නේ. ඇමරිකාව ඉරානය අතර සාකච්ඡා මන්දගාමි වීම ඔස්ට්‍රේලියානු පුරවැසියන් සම්බන්ධව ගාසා ෆ්ලොටිලා ක්‍රියාකාරීන්ගේ සිදුවීම සහ ඉරානයේ නායකත්වය පිළිබඳව නව තත්ත්වයක් ඇති ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ල පවසන්නේ ගාසා ෆ්ලොටිලා ක්‍රියාකාරීන් 11 දෙනෙකු අත්අඩංගුවේ තබා ගැනීම සිදු වූ අනාරක්ෂිත හා අසභ්‍ය ඇසුරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රාජ්‍යය ඊශ්‍රායෙල් බලධාරීන් සමග දැඩි ලෙස සාකච්ඡා කර ඇති බවයි. එම සිද්ධියට සම්බන්ධ වී ඇති බව කියන ඊශ්‍රායෙල් අමාත්‍ය ඉටිබාල් බී ගෙවීන් ක්‍රියාකලාපයට ඔස්ට්‍රේලියාවේ ඇතුළු රටවල් කිහිපයක් විවේචනය කර තිබෙනවා. අත්අඩංගුවේ සිටි ඔස්ට්‍රේලියානු පිරිස පළමු කණ්ඩායම මේ වන විට ආපසු රටට පැමිණීමට නියමිතයි. එසේම ඇමරිකා ඉරාන සාකච්ඡා සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමාලි සංවේදනයේ සීමා වූ රහසිගත ස්ථානයේ සිට කටයුතු කරන නිසා සාකච්ඡා ප්‍රමාද වන බවයි. මෙම න්‍යෂ්ටික ගිවිසුමකට අදාළ එකඟතාවට පැමිණීමද මන්දගාමි කර ඇති බව සඳහන් වන්නේ. ඇමරිකානු බලධාරීන් පවසන්නේ නව ගිවිසුමක් යටතේ ඉරාන න්‍යෂ්ටික අවි අත්හැරීමට සහ සංශෝධිත යුරේනියම් වැඩසටහන සීමා කිරීමට එකඟ විය යුතු බවයි. ඒ පොතත් සමගින් අදට නියමිත ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති නිමවනවා. හමුවෙමු ලබන අගහරුවාදාත් රෑ 8:30ට.

0: පසුගේ සති කීපය පුරාම අපි ඔස්ට්‍රේලියාවට ලංකාවින්දලයි නායට විශේෂයෙන්ම වීස ලබා ගන්න ආකාර ගැන කතා කර ශිෂ්‍යයන් කොයි විදිරත ශිෂ්‍ය වීස ලබාගන්නේ සංචාරයට එන අයට විසිටර්ස් වීස ලබාගන්නේ කොහොමද ඒ පිළිබඳව අපි දිගින් දිගටම කතා කරා. ඒ වගේම තමයි ඔස්ට්‍රේලියාවේ ඉන්න බොහෝ අයට ඒ වගේම ලංකාවේ ඉඳලා ඔස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්න අයටත් එක බලාපොරොත්තුවක් තමයි ඔස්ට්‍රේලියාවේ මේ පුරවැසිභාවය ලබා ගන්න එක. පුරවැසිභාවය ලබා ගන්න ඉස්සෙල්ලා නිත්‍ය පදිංචිය ලබා ගන්න ඕනේ. මේ නිත්‍ය පදිංචිය ලබා ගැනීමත් එක්ක වෙනකොට ඒ සඳහා බොහෝ දේවල් අපිට දැනගන්න තියෙනවා. අදත් ඒ ගැන කතා කරන්න අපිත් සමග එකතු වෙනවා නීතිඥ මදු වර්ණකුලසූරිය. ආයිබෝන් මදු. ඔ මදු, මේ නිත්‍ය පදිංචිය එහෙම නැත්නම් තාවකාලික පදිංචිය මේ PRTR කියන වචන වලින් හඳුන්වන වචන දෙකක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි එතනින් මේ කතාව පටන් ගමු. මොකද්ද මේ TR කියලා කියන්නේ? මොකද්ද මේ PR කියලා කියන්නේ?
1: TR කියලා කියන්නේ temporary residence කියන එක. ඒ කියන්නේ තාවකාලික පදිංචිය කියන එක. PR කියලා කියන්නේ permanent residency, ස්ථිර පදිංචිය. ඉතින් ඔස්ට්‍රේලියාවට එන බොහෝ අය එක්කෝ PR එහෙම නැත්නම් ස්ථිර පදිංචිකරුවන් විදිහට ඔස්ට්‍රේලියාවට එනවා. එහෙම නැත්නම් තාවකාලික පදිංචිකරුවන් විදිහට ටෙම්පරරි රෙසිඩන්ස් විදිහට ඔස්ට්‍රේලියාවට එනවා. දැන් ඔස්ට්‍රේලියාව ඇතුලේ පදිංචි වෙලා ඉන්න අය මේ වර්ග දෙකෙන් එකකට හෝ ඔවුන් පුරවැසියන් යන කොටට අයිති වෙනවා. එහෙමත් නැත්නම් තව කොටසක් කිසිම වීසාවක් නැතුව ඉන්න අයත් ඉන්නවා.
0: ඔව් දැන් මදු, අපි ඉස්සර වෙලාම දැන් TR කියන එක ලබා ගන්න ලංකාවේ ඉන්න කෙනෙකුටත් පුළුවන්ද, ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙකුටත් පුළුවන්ද, නැත්නම් ඒ දෙගොල්ලන්ටම පුළුවන්ද මේ TR කියන එක, ටෙම්පරරි රෙසිඩන්ස් කියන වීසාව ලබා ගන්න එක?
1: ඔව්, ටෙම්පරරි රෙසිඩන්ස් කියන්නේ මේ තාවකාලික වීසා ගායිති වෙනවා. එහෙමත් නැත්නම් තව කොටසක් කිසිම වීසාවක් නැතුව ඉන්න අයත් ඉන්නවා.
0: ඔව් දැන් මදු, අපි ඉස්සර වෙලාම දැන් TR කියන එක ලබා ගන්න ලංකාවේ ඉන්න කෙනෙකුටත් පුළුවන්ද, ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙකුටත් පුළුවන්ද, නැත්නම් ඒ දෙගොල්ලන්ටම පුළුවන්ද මේ TR කියන එක, ටෙම්පරරි රෙසිඩන්ස් කියන වීසාව ලබා ගන්න එක?
1: ඔව්, ටෙම්පරරි රෙසිඩන්ස් කියන්නේ

0: விசா சப்சாசஸ் கீழே கேரவா விசா காண்ட அணுகாண்ட மே அணுகாண்ட அத்தரம் 47% திபெனவா மே தாவகாலிக விசா இப்போ ஒப்ப நகித்துவாட்ட லொக்கு பிரமாணையாக மே தாவகாலிக விசா திபெனவா ஆஸ்திரேலியாவட்ட அதாலவ ஏ வகையும் தமாய் ஸ்திர விசா மே அணுகாண்ட 37 திபெனவா ඉතිං මේ අපි තාවකාලික වීස ගැන කතාතලොත් ඔස්ට්‍රලියාව ඇතුළේ ඉන්න කෙනෙක්ට වුණත් එහෙම නැත්නම් ඔස්ට්‍රලියාවට විදේශයකින්දලා ශ්‍රී ලංකාවින්දලා වෙන්න පුළුවන් එන කෙනෙක්ට මේ තාවකාලික වීස අයදුම් කරන්නට පුළුවන් ඒ ඒ තමන් අදාළ වෙන කැටගරියට අනුව අපි දැන් උදාහරණයක් විදියට කියනවා නම් අපි පසුගිය සතිවල කතා කළා சஞ்சாரக விசா சிஷ்ய விசா வகை விசா வருது மே விசா ஆயிட்டு வேண காண்ட தமாய் அப்படி 500 600 ஏ கிளாஸஸ் சொல்லிட்டு இது மே வருது அத்தரம அப்படி மே கதா கரண டிஆர் எம்னத்தான் தாவகாலிக விசா கணேட தமாய் ஆயிட்டு வேணி
1: ஓ மது தென் ஒப கியூவா ஆஸ்திரேலியாவே இன்னாயட்டத் මං හිතන්නේ ඔස්ට්‍රේලියාවේ ඉන්න ශිෂ්‍යයන්ට ශිෂ්‍යව තමන්ගේ අධ්‍යාපනය අවසන් කරාම ඔවුන්ට පුළුවන් තාවකාලික වීසා ලබා ගන්න. ඒ වගේම ලංකාවේ ඉන්න කෙනෙකුට තාවකාලික වීසා ලබා ගන්න පුළුවන් කියලාත් ඔබ කිව්වා. අපිට පොඩ්ඩක් පැහැදිලි කරනවද ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍යෙක් තමන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් කරාට පස්සේ කොහොමද තාවකාලික වීසාවක් ලබා ගන්නේ? මොනවද ඒ සඳහා තියෙන කොන්දේසි? ඔහු ආපහු ලංකාවට ගිහිල්ලාද මේ අයදුම් කරන්න ඕනේ? එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ ඉඳලම අයදුම් කරන්න පුළුවන්ද? මේ ගැන පොඩ්ඩක් අපිට කතා කරමුද?
0: හොඳයි. දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න ජාත්‍යන්තර ශිෂ්‍යයින් විදිහට ඕස්ට්‍රේලියාවට පැමිණෙන අය අපි දන්නවා අපි කලින් කතා කළා ශිෂ්‍ය වීසා එහෙම නැත්නම් සබ් ක්ලාස් 500 ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා විදියට තමයි ඔස්ට්‍රේලියාව තුළට එන්නේ සහ ඔස්ට්‍රේලියාවේ තාවකාලික පදිංචිය ලබා ගන්නෙ. ඉතින් මේ අය අපි කලින් සතිවල කතා කළ විදිහට ආපසු නැවත තමන්ගේ රටට යනවායි කියන පදනමින් තමයි ඒ වීසාව ඔවුන්ට ලැබිලා තිබෙන්නේ. හැබැයි සමහර අය තීරණය කරනවා මම ආපහු ලංකාවට යන්නේ නැහැ, මම ඔස්ට්‍රේලියාවට කැමති, මම ඔස්ට්‍රේලියාවට මගේ දැනුම කුසලතාවය ඥානය ලබා දීලා මම ඔස්ට්‍රේලියාව තුළ තවදුරටත් පදිංචි වෙනවායි කියලා. ඉතින් එහෙම තීරණය කරන ශිෂ්‍යෙක්ට පුළුවන් මේ තාවකාලික වීසාව වන ශිෂ්‍ය වීසාවෙන් පස්සේ තවත් එක කඩයිමකට යන්න. අපි බොහෝ අය ඒක මේ කෙටියෙන් හඳුන්වනවා TR කියලාම. අපි ඒකේ සබ් ක්ලාස් එක හඳුන්වන්නේ නම්බර් එකකින් සබ් ක්ලාස් 485. මේ ඔබට ලැබෙනවා ඔබ ශිෂ්‍ය වීසාවෙන් පස්සේ ඔස්ට්‍රේලියාව තුල තවදුරටත් රැඳෙන්නට කැමැත්ත දක්වනවා නම් ඔස්ට්‍රේලියාව තුල තවදුරටත් පුහුණුව, අධ්‍යාපනය, දැනුම ලබා ගන්නට අවශ්‍යයි නම් එතනදී තමයි ඔබට මේ සබ් ක්ලාස් 485 ඒ ටෙම්පරි වීසාවක් තාවකාලික වීසාවක් එයට අයදුම් කරන්නට පුළුවන්. ඉතින් මේ තුල ඉඳලා එන් පස්සේ ඔබට ස්ථීර පදිංචිය සඳහා වීසාවකට අයදුම් කරන්නට පාර හැදෙනවා.
1: නිරන්තරයෙන්ම අපිට අහන්න ලැබෙන දෙයක් තමයි මේ ශිෂ්‍යයන්ගෙන්, ජාත්‍යන්තර ශිෂ්‍යයන්ගෙන් ඔවුන්ට මේ ස්ථීර පදිංචිය ලබා ගන්න තරම් ලකුණු ප්‍රමාණයක් නැති නිසා ඒ ලකුණු ප්‍රමාණය සකස් කරගන්න නැත්නම් ලකුණු ප්‍රමාණය උපයා ගන්න මේ ඕස්ට්‍රේලියාව තුල තවදුරටත් වැඩ කරන්න ඕන, එහෙම නැත්නම් සමහර තව විභාග කරන්න ඕන. ඒක නිසා මේ తాවකාලික වීසාව ලබා ගන්නවා කියලා මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
0: හොඳයි. ඔව් ඇත්තටම අපි මේ කියන 485 සබ් ක්ලාස් 485 කියන වීසාව තුලදී මම අර කලින් කිව්වා ඔබට තවදුරටත් පුහුණුව වගේ ලබා ගන්නට මේ වීසාව උපකාරී වෙනවා. ඒ පුහුණුව ඔබ සම්පූර්ණ කරලා තිබෙනවා නම් එතනදී ඔබට ස්ථීර වීසාවකට යන්නට පුළුවන්. ඔබ කතා කළ ආකාරයට ලකුණු ප්‍රමාණයක් යටතේ ලකුණු ලබාගෙන ඒ අනුව අපි කියනවා ජෙනරල් ස්කිල් මයිග්‍රේෂන් GSM කියලා. මේ සංකල්පය යටතේ ඔබට ලකුණු ඉදිරිපත් කළ ඔබ උපරිම ලකුණු පොයින්ට්ස් කියලා කියනවා අපි. ඒ පොයින්ට්ස් ප්‍රමාණය

0: ලොකු පොයින්ට්ස් ප්‍රමාණයක් කරගෙන තිබෙනවා නම් ඔබට පුළුවන් මේ වීසා කාණ්ඩ යටතේ ඔස්ට්‍රේලියාව තුළ ඔබේ දැනුම හෝ ඔබේ වෘත්තියට අදාළව ස්ථීර වීසා ලබා ගන්නට. ඉතින් එයට බලපානවා ඔබ ඔස්ට්‍රේලියාව තුළ හෝ ඔස්ට්‍රේලියාවෙන් පිටත ලබාගත් අධ්‍යාපනය, ඒ වගේම පුහුණුව, ඒ වගේම ඔබේ වයස, ඔබේ ඉංග්‍රීසි දැනුම, ඒ වගේම ඔබ වෙනත් භාෂා සම්බන්ධව තිබෙන දැනුම, ඒ වගේම ඔබ ඔස්ට්‍රේලියාව තුළ රිමෝට් ඩෙසිග්නේටඩ් ඒරියා, ඒ කියන්නේ දුෂ්කර ප්‍රදේශයක ජීවත් වෙනවද කියන එක, සහ ඔබේ ඔබේ අධ්‍යාපනය නවාතැන් ඒ ප්‍රදේශවල තිබෙනවද කියන එක, ඒ වගේම තමයි ඔස්ට්‍රේලියාව වෙනත් ඔස්ට්‍රේලියාව තුළ තිබෙන ප්‍රාන්තවලින් ඔබට අනුග්‍රහය දක්වනවද, මෙන්න මේ වගේ කාරණා තුළ ඔබට අර පොයින්ට්ස් ලබා ගන්නට පුළුවන්. ඉතින් ඒ පොයින්ට්ස් ඒ ලකුණු සම්පූර්ණ කරලා ඒ ලකුණු උපරිම ප්‍රමාණයක් ලබා ගන්නවා නම් ඔබට GSM General Skill Migration ඒ වැඩසටහන යටතේ ස්ථීර පදිංචිය සඳහා වීසාවලට අයදුම් කරන්නට පුළුවන්. එහෙම නොවන අයට සමහර වෙලාවට ඔබට යම් සේවා ස්ථානයකින් අනුග්‍රහය දක්වනවා නම් ඒ යටතේ තාවකාලික වීසා, රැකියා වීසා වගේ ලබා ගන්නටත් පුළුවන්.
1: ඒ කියන්නේ දැන් ඔස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන අපේ ශිෂ්‍යෙක් ලංකාවෙන් ඉඳලා ඇවිල්ලා ජාත්‍යන්තර ශිෂ්‍යෙක් විදියට ශිෂ්‍ය වීසාවකින් ඉඳගෙන අපේ මේ අධ්‍යාපනය ලබනවා නම් මෙහි කවරෝ ආයතනයකින් ඔහුට අනුග්‍රහයක් දක්වනවා නම්, එහෙම නැත්නම් රැකියාවක් ලබා දෙනවා නම් ඔහුට පුළුවන් වෙනවා තාවකාලික වීසාවක් ලබා ගන්නට අයදුම් කරන්න. ඒක ඒ විදියටමද නැත්නම් ඊට වඩා සංකීර්ණයිද?
0: ඇත්තටම සරලව කිව්වොත් ඔව් ඒ විදිය තමයි. නමුත් මෙය සංකීර්ණයි. ඒ මොකද බොහෝ අය හිතනවා සේවා ස්ථානයක් ඔබට අනුග්‍රහය දක්වනවා කියන්නේ ඔවුන් ලිපියක් ලබා දෙනවා, එහෙම නැත්නම් දිවුරුම් පෙත්සමක් ලබා දෙනවා, අපි රැකියාව දෙනවායි කියලා. ඒ වගේ දෙයක් යටතේ රැකියාව ලබාගෙන වීසාව අයදුම් කරන්නට පුළුවන් කියන එක. විශේෂයෙන් එහෙම තත්ත්වයක් නැහැ. දැනට බොහොම ජනප්‍රිය වීසාවක් තමයි සබ්ක්ලාස් 482 ස්කිල්ස් ඉන් ඩිමාන්ඩ්, අපි සිග් කියලා අඳුනනවා. මේ වීසාව ලබා දෙන්නේ ඔබට යම් කිසි මෙයක් තාවකාලික වීසාවක්. මේ ලබා දෙන්නේ ඔබට යම් කිසි සේවා ස්ථානයක් ඔබේ දැනුම කුසලතාවය අනුව ඔවුන් ඔබට රැකියාවක් දෙන්නට සූදානම් නම්, අපි උදාහරණයක් විදියට හිතුවොත් ඔබ කෝකියෙක් නම් එතනදී යම් කිසි ආපන ශාලාවක් ඔබව රැකියාවට බඳව ගන්නට සූදානම් නම් එතනදී ඔවුන් ඒ සඳහා ඒ ආයතනයත් යම් යම් සුදුසුකම් සපුරන්නට ඕනේ, සහ ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඒ අවශ්‍ය සහතික ලබා ගන්නට ඕනේ, පිළිගැනීම ලබා ගන්නට ඕනේ. ඉන් පසුව ඔබව නොමිනේට් කරලා, අපි නාමික නම් කරලා ඔබ ඔබ ඒ සුදුසුයි කියන එක ඔබ ඒ අනුමත කරවා ගන්නට ඕනේ. ඉන් පසුව තමයි වීසා ඉදුම්පත් ඉදිරිපත් කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මෙය ටිකක් සංකීර්ණ කාර්යාවලියක්, හිතන තරම් ලේසි නැහැ. හැබැයි මේ වීසාව ඉතාම ජනප්‍රියයි මේ දවස්වල. ඒ මොකද අපි අර කලින් කතා කරපු ජෙනරල් ස්කිල් මයිග්‍රේෂන් මේ පොයින්ට් සිස්ටම් එකට යන වීසාව දැන් වඩා සංකීර්ණ වීසා වර්ග කීපයක් තිබෙනවා, වඩා සංකීර්ණ වෙලා තිබෙනවා, සහ ඇරයුම් ලැබීම අවම සහ දීර්ඝකාලීන මට්ටමකයි තිබෙන්නේ. ඉතින් බොහෝ අය එච්චර කාලයක් බලාගෙන ඉන්නට කැමති නැහැ. තමන්ගේ වයස යනවා, වයස යද්දී තව ඒ ලැබෙන පොයින්ට්ස් අඩු වෙනවා, මේ වගේ බොහෝ කාරණා තිබෙනවා. ඒක නිසා මේ 482 වීසාව ගැන බොහොම උනන්දුයි.
1: මදු, ඔබ සඳහන් කරා 485 කියලා වීසාවක් සහ 482 කියන වීසාවක්, මොකද මේ දෙක අතර තියෙන ප්‍රධාන වෙනස?
0: 485 කියලා කියන්නේ අර මං කලින් කිව්වා වගේ ශිෂ්‍ය වීසාවෙන් පස්සේ ඔබට පුහුණුව ලබා ගන්නට ලැබෙන වීසාව. ඔස්ට්‍රේලියාව තුල එතන ෆුල් ටයිම් වර්ක් රයිට්ස්, සම්පූර්ණ වැඩ කිරීමේ පහසුකම් තිබෙනවා. ඒ ලබා දෙන්නෙම ඔබට සම්පූර්ණ පුහුණුව ලබා ගන්නට. උදාහරණයක් විදිහට අපි කලින් උදාහරණෙම ගත්තොත් කොබ කෝකි වරේක් විදිහට ඒක අදාළ අධ්‍යාපනය ලබාගෙන තියෙනවා නම් ජාත්‍යන්තර ශිෂ්‍යෙක් විදියට ඉන්පසු ඔබට ඒ අදාළ පුහුණුව ලබා ගන්නට තමයි ඒ 485 කියන වීසාව ලැබෙන්නේ. නමුත් 482 කියන වීසාව ලැබෙන්නේ යම් කිසි ආයතනයක අපි කියනවා කිව්වොත් ආපනශාලාවක ඔබට සේවය කරන්නට. එතනදී ඔබට ඒ සේවය සඳහා තමයි රැකියාව සඳහා තමයි ඒ වීසාව ලැබෙන්නේ.
1: ඔව් එතන ප්‍රධාන වෙනසක් තිබෙනවා. එකම කාර්ය කරත් එක වෙලාවකදී එක පුහුණුවක් එහෙමනම් 485 එහෙම නැත්නම් රැකියාවක් නම් ඒක 482 විදියට වෙනස් වෙනවා. මදු දැන් අපි හිතමු ලංකාවේ කෙනෙක් ඉන්නවා කියලා ඔහුට අධ්‍යාපන සුසුකම් තියෙනවා. නමුත් ඔය කියන ලකුණු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම නැහැ. එහෙම වුණොත් ඔය 485 වලට එන්න පුළුවන්ද? එහෙම නැත්නම් 482 වලටද එන්න වෙන්නේ?
0: ඇත්තටම එන්න වෙන්නේ 482 වීසාවට. මොකද 485 ලැබෙන්නේ ඔබ ඔස්ට්‍රේලියාව තුල අධ්‍යාපනය සම්පූර්ණ කරලා තිබෙනවා නම් පමණයි. ඉතින් ලංකාවේ ඉඳලා ඉල්ලුම් කරන කෙනෙක්ට යම් කිසි ආයතනයක් ඔබට ඔබව රැකියාව සඳහා ගන්නට කැමති නම් අපි කලින් කතා කර විදිහට මාපන ශාලාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රූපලාවන්‍යාගාරයක් වෙන්නට පුළුවන්. ඔබ ඒ අංශයේ සේවයේ දක්ෂතාවයක් තිබෙන කෙනෙක් නම් එතනදී ඒ ආයතනයේ අනුග්‍රහය මත ඔබට පුළුවන් ලංකාවේ ඉඳලම මේ 482 කියන වීසාවට ඔස්ට්‍රේලියාවට එන්නට. ඇත්තටම බොහොම ප්‍රමාණයක් එහෙම ඔස්ට්‍රේලියාවට පැමිණලා සිටිනවා. විශේෂයෙන් අපි දකිනවා අපි අර කතා කළ ඩෙසිග්නේටඩ් ඒරියා, රිමෝට් ඒරියා, ඒ වගේ දුෂ්කර ප්‍රදේශවල මේ අය සේවය කරනවා.
1: මඳු ඔබ සඳහන් කර කලින් මේ ප්‍රාන්තවලට මේ ස්පොන්සර්ෂිප් එකක් අනුග්‍රහයක් දක්වන්න පුළුවන් කියලා විරලා. එතකොට ලංකාවේ ඉඳලා එල්ලුම් පත්‍රයක් දමන අපේ අසන්නෙකුට පුළුවන්ද මේ ප්‍රාන්තවල අනුග්‍රහයත් ලබා ගන්න ඒ විදිහටම?
0: ඔව්, එතනදී ප්‍රාන්තවලට අදාළව තිබෙනවා ඇත්තටම ඒගොල්ලන්ගේ ස්කිල් ලිස්ට්. මේ ඒගොල්ලන්ට ඒ ප්‍රාන්තයට අදාළව ඔවුන්ට අපි හිතමු ඔවුන්ට ගණකාධිකාරිවරුන් හිඟයක් තිබෙනවා. එහෙම නැත්නම් ඔවුන්ට මෝටර් මෙකැනික්, කාර්මිකයින්, මෝටර් කාර්මිකයින්ගේ හිඟයක් තිබෙනවා. එතකොට ඒ අදාළ ස්ටේට් එකට හෝ ටෙරිටරි එකට පුළුවන් ඒ ඔවුන්ගේ ලයිස්තු ඒ අනුව සකස් කරන්නට. ඉතින් ඔබ අපි හිතමු එක්ස් කියන ස්ටේට් එකට අවශ්‍යයි කාර්මිකයින් වැඩි ප්‍රමාණයක්. ඉතින් ඔබ කාර්මික සුදුසුකම් ලත් පුද්ගලයෙක් නම් ඔබට ඒ අදාළ ප්‍රාන්තයෙන් අනුග්‍රහය ලබා ගන්නට පුළුවන්. ඔබගේ පොයින්ට්ස් ඒ අනුව ලැබෙනවා ඒ ප්‍රාන්තයට අදාළව ඔබ ඉල්ලුම් කරනවා නම්.
1: මදු ඔබ මේ ශේෂ්ත්‍රයේ බොහෝ කාලයක් කටයුතු කරනවා. දැන් එතකොට මේ ස්ටේට්ස් එහෙම නැත්නම් ප්‍රාන්තවල අනුග්‍රහය ලබා ගන්නවා නම් මේ හැම ප්‍රාන්තයකම අනුග්‍රහය ලබා ගන්න පුළුවන්ද? දැන් අපි ඉන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඒ වගේ පුළුවන්ද? එහෙම නැත්නම් විශේෂයෙන් නැත්නම් පහසුවෙන් අනුග්‍රහය ලබා ගන්න පුළුවන් මේ වෙනකොට වෙනත් ප්‍රාන්ත තියෙනවද?
0: ඇත්තටම බොහෝ දෙනෙක් කැමති වික්ටෝරියා ප්‍රාන්තයට එහෙම නැත්නම් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට එන්නට. ඒක තමයි වැඩි කෙනෙක්ගේ කැමැත්ත වෙලා. දැන් ඇත්තටම මේ ප්‍රාන්තවල ලොකු තදබදයක් තිබෙනවා. ඉතින් අනිත් ප්‍රාන්තවලට වැඩි අවධානයක් යොමු නොකරපු නිසා ඒ ප්‍රාන්තවල ඇත්තටම වැඩි ඉඩකඩක් සකස් වෙලා තිබෙනවා. දැන් අපි දන්නවා පර්ත් වගේ ප්‍රදේශවලට ඒ අදාළ ප්‍රාන්තයට දැන් බොහෝ අය යන්නට කැමති සහ යනවා. ඒ වගේම සමහර අය ටස්මේනියා තෝරගන්නවා. ඉතින් මේ වගේ වෙනත් ප්‍රාන්ත ගැන අවධානය ඔබ යොමු කරනවා නම් ඒ ප්‍රදේශවලට ප්‍රාන්තවලට යන්නට කැමති නම් විශේෂයෙන් නොදන් ටෙරිටරි NT මේ ටෙරිටරිකි බොහෝ අවස්ථා ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් ඒ අදාළ ප්‍රදේශවලට යන්නට කැමති නම් ඔබට ඇත්තටම අවස්ථාව වැඩි.
1: ඔව්, ලංකාවේ ඉන්න අපේ ආසන්නන්ට මේක ටිකක් සුබදායී ආරංචියක්. ඔබ ඕස්ට්‍රේලියාවට එන්න හිතනවා නම් ඒ විදියට කල්පනාවක් තියෙනවා නම් ඔබට යම්කිසි සුදුසුකම් ප්‍රමාණයක් සපුරලා තියෙනවා නම් වික්ටෝරියාව නිව් සවුත් වේල්ස් වගේ ප්‍රාන්තවලට එන්න හිතන්න කලින් නෝර්දර්න් ටෙරිටරි එහෙම නැත්නම් පර්ත් වෙස්ටර්න් ඕස්ට්‍රේලියා වගේ ප්‍රාන්තවලට එන්න පුළුවන්. මදු එතකොට හැබැයි හිතට එන ප්‍රශ්නය තමයි හැමදාමත් එහෙ ඉන්න වෙනවද? එහෙම නැත්නම් කාලයකට පස්සේ ඒ ප්‍රාන්තයෙන් මිදිලා වෙන ප්‍රාන්තයකට යන්න පුළුවන්කම ලැබෙනවද?
0: ඔබ ඉල්ලන වීසා වර්ගය අනුව ගොඩක් වෙලාවට මේ ප්‍රාන්තවලින් නම් අනුග්‍රහය දක්වන්නේ ඒ ප්‍රාන්තව ඒ වීසා වලට අදාළව කොන්දේසි පැනවෙනවා. අපි දන්නවා, අපි අහලා තියෙනවා වීසා කන්ඩිෂන්ස් කියලා. මේ කොන්දේසි වල සමහර වෙලාවට ඔබට ප්‍රාන්ත අනුග්‍රහය ලැබිලා තිබෙනවා නම් කොන්දේසි දක්වන්නට පුළුවන්. මේ ප්‍රාන්තය තුළ විතරක් ඉන්නට ඕනේ, මේ ප්‍රාන්තය තුළ වැඩ කරන්නට ඕනේ, ජීවත් වෙන්නට ඕනේ, අධ්‍යාපනය ලබන්නට ඕනේ, ඒ වගේ කොන්දේසි ඇතුළත් වෙන්නට බොහොම ඉඩකඩ තිබෙනවා. ඉතින් එහෙම වුණොත් ඔබට ඒ ප්‍රාන්තය තුළ සමහරලාට යම් කිසි කාලයකට වෙන්න පුළුවන්. ඒ කාලය තුළ ඔබ ජීවත් වෙන්නට ඕනේ.
1: අපේ අසන්නන් අතර මේ වැඩසටහන ඉතාමත්ම ජනප්‍රිය වෙමින් පවතිනවා. ඔවුන්ට ඔවුන්ගේ දැනුමට විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවට එන්න හිතාගෙන ඉන්න ලංකාවේ අයට, ඒ වගේම ලංකාවේ ඉගෙන ගන්න ශිෂ්‍යයන්ටත්, ඒ වගේ ලංකාවේ ඉන්න අපේ හිතමිත්‍රයන්ට නෑදෑයන් ගෙන්න ගන්නත් වීසාවලට තියෙන බොහෝ ගැටලුවලට විසඳුම් සහ එක් කරගන්න ආකාරය මදු ඉතාම හොඳින් පැහැදිලි කරනවා. මේක දැනුමට එකතු කරගන්න ඕන ඉතාමත්ම වැදගත් වැඩසටහනක්. ඒ වගේම අපි මතක් කරන්න කැමති, ඔබට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ දුරකථන අංකය 0646827888 කෙටි පණිවිඩයක් එවලා මදුවගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. මේ සතියේ බැරිුණත් අපි ලබන සතියේත් මදුව හම් වෙන්න බලාපොරොත්තු වෙනවා. මේක විශාල ප්‍රදේශයක්. අපි ඇත්ත වශයෙන්ම ලක්මිහිර වෙනුවෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා. අපේ අසන්නන් වෙනුවෙන් මේ වටිනා අදහස් ඉදිරිපත් කිරීම ගැන ලබන සතියේ හමු වෙනතුරු අපි ආයිබෝන් කියනවා නීතිඥ මදු වර්ණකුලසූරියට. ආයිබෝන්,
0: බොහොම ස්තුතියි. ආයිබෝන්.

0: ලක් මිහිර ඕස්ත්‍රලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිර මීරියාවක සිරියාව FM 88.6
1: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
0: මීරියාවක සිරියාව ලක් මිහිර FM 88.6
2: The World at Night on your local station, Plenty Valley FM. On your local station, 88.6 Plenty Valley FM, The World at Night.

0: ඇසූ අටයි දශම හය ලක්මිහිර FM ගෙනන පරණ කතා. අද නසුරුදීන් ගැන කතා දෙකක්. නයිටදීම නස්රුදීන්ට කිසියම් අවශ්‍යතාවයකට විශාල මුදලක් අවශ්‍ය වුණා. එය ලබා ගැනීම සඳහා ඔහු ව්‍යාපාරිකයෙක් ළඟට ගියා. ඔබ වැනි චාම් ජීවිතයක් ගත කරන කෙනෙකුට මේ තරම් විශාල මුදලක් ණයට අරගෙන මොනව කරන්නද? ව්‍යාපාරිකයා ඔහුගෙන් විමසුවා. මම අලියෙක් මිලදී ගන්නයි ඉන්නේ. නස්රුදීන් පිළිතුරු දුන්නා. අලියෙක් අරගෙන ඔබ ඌව බලාගන්න හැටි දන්නවද? නැවතත් ව්‍යාපාරිකයා ඇසුවා. මම ආවේ ඔබගෙන් ණය මුදලක් ඉල්ලා ගන්නට මිස අලි බලන හැටි ඉගෙන ගන්න නොවේ. පුළුවන් නම් මට මුදල් විතරක් දෙන්න.
1: නිදහසට කරුණු කීම. දවසක් සැන්දාවේ නස්රුදින් තම බිරිඳ සමග වෙළඳ පොළට ගොස් එන විට ඔවුන්ගේ නිවස සොරුන් බිඳේටි බව පෙනුණා. සම්පූර්ණ වැරද්ද ඔබේ, ඔහුගේ බිරිඳ පැවසුවා. ඔබ නිවසට නිසි ලෙස ආරක්ෂාව සපයා ගිහින් නැහැ. ඒකයි සොර ගැට ඇටුළු වෙලා තියෙන්නේ. අසල් වැසියෙක් චෝදනා කළා.
2: ඔබ ජනලයේ ඇරලා ගිහින් තියෙන්නේ. තවත් චෝදනාවක් වෙන කෙනෙකුගෙන් අසන්නට ලැබුණා. ඔබ දොරවත් හරියකට වහලා ගිහින් නැහැ. තවත් කෙනෙකු කීවා. ඔබේ දොරේ අගුළු හරියකට නැතු ඇති. මේ වගේ දෙයක් සිද්ධ වෙච්චල විමසිල්ලෙන් ඉන්න තිබුණා. සියල් අසා සිටි නස්රුදින් කතා කළා.
3: ඔය හැම දෙනෙක්ම මටම චෝදනා කරන්නේ. ඔබට නෙමෙයි නම් වෙන කාටද චෝදනා කරන්න ඕන? මේ ගෙට ඇතුළු වෙලා හොරකම් කළේ මමද? ඔබ චෝදනා කළ යුත්තේ සොරුන්ට මිස මට නෙමෙයි. නස්රුදින් කෑගසා කිව්වා.
4: මේ නස්රුදින්ගේ කතාවල් අපිට නිකන් සමහර වෙලාවට බොට මතු පිටින් බැලුවහම බොහොම විහිළු කතා වගේ පේනවා. සමහරලාට නස්රුදීන් මෝඩෙක් වගේ පේනවා. වෙලාවකට අපේ අන්දරේ වගේ කියලා හිතෙනවා. එහෙම නැත්නම් අපේ ගම්වල විහිළු කතාවලට යොදාගන්න මෝඩ තැනැත්තෙක් කියලා හිතෙනවා. නමුත් මෙතන ඊට වඩා අපිට ගැඹුරක් තියෙනවා. දැන් මොනහරි ඇබැද්දියක් වුණාට පස්සේ, ගේ හොරු කැඩුවට පස්සේ, හොරු තමයි හොරා අරගෙන ගිහිල්ලා තියෙන්නේ. නමුත් හොරු කඩපු එකේ වැරද්ද හොරෙකුට පටවන්න බැරි නිසා වෙන වෙන අයට පටවනවා. ඉතින් මේක නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. ලංකාවෙත් අදටත් සිද්ධ වෙනවා. වැරද්ද කොහෙවත් වැරදිකාරයෝ හොයාගන්න බැරුණාම වෙන කෙනෙක් තමයි බැනුම් අහන්නේ. සමහරලාට ඔබට ගෙදරදීත් මේ කාරණයට මුහුණ දෙන්න වෙනවා. මේ විදියටම අහලා බලන්න ඇති. මොනෝ හරි දෙයක් වුණාම ගෙදර කවුරු හරි ඉන්න එපැයි වැරද්ද බාරගන්න. ඉතින් වැරද්ද නිරන්තරයෙන්ම ඔබ කරා එනවා ඇති සමහරලාවට. අනිත් එක තමයි මේ ණය ගන්න ගියාම සිද්ධ වෙච්ච එක. නස්රුදීන්ට ණය ගන්න ගියාම අලියෙක්, නස්රුදීන්ට අලියෙක් මොකටද, අලිය බලාගන්නේ කොහොමද, ඒ වගේ ප්‍රශ්න අහනවා. ඉතින් මෙතන දෙපැත්තක් තියෙනවා. ඉතින් ණයක් අරගත්තාම ණය දෙන කෙනා දැනගන්න ඕන ආපහු ලබා ගන්නෙ කොහොමද කියලා. ඒ වගේම එයා ණය අරගෙන ඔහු කරන්නේ මොකද්ද කියන එක, ණය දෙන කෙනාගේ වගකීමක්ද කියන ප්‍රශ්නේ තියෙනවා. මේක ඇත්තටම ටිකක් විමර්ශනය කරන්න ඕනේ. ලංකාවේ පහුගිය කාලයේදී බැංකු වලින් ණය ලබා ගන්න ගියාම ඔය අර ණය දෙන්න හපු කෙනා අලි බලා ගන්න හැටි කියලා දෙන්න ගියා වගේ නෙමෙයි. ඊට වඩා බොහෝ දේවල් කියන්න උත්සාහ කරනවා. බැංකු වලට බොහෝ විස්තර සපයන්න ඕන වෙනවා. ඉතින් මේකට ප්‍රතික්‍රමයක් විදියට ලංකාවේ රාජ්‍යය කිව්වා අපකරුවන් නැති ණය ලබා දෙනවා කියලා. ඇත්තටම මේ විදිහට ණය ලබා දීලා තියෙනවා. ඉතින් ණයක් අරගන්න කෙනා බලාපොරොත්තු වෙන්නේ ඒ ණය අරගෙන Tamanට වියදම් කරන්න නෙමෙයි, ණය ඇත්තටම ආයෝජනයක් විදිහට ඉදිරිපත් කරලා ඒකෙන් යම්කිසි මුදලක් උපයලා ඒ මුදලින් ණය වාරික ගෙවන්න. දැන් ලංකාවටත් ණය වාරික ගෙවන්න වෙලා තියෙනවා. ලංකාව IMF එකෙන් ණය අරගන්නවා, ණය අරගන්නවා කියලා කියපු නිසා, ණය ලැබෙනවා කියලා කියපු නිසා අර ඉහළ කියපු ඩොලරය යම්කිසි ප්‍රමාණයකට දැන් ආපහු පල්ලෙහා වැටිගෙන යනවා. මේ ණය ඒක ඉල්ලුම සහ සැපයීම අතර සිදුවෙන කාර්යයක්. නමුත් දවසක් එනවා, වැඩි කාලයක් නෙමෙයි, මේ ණය වාරික කියන එක දෙන එක ඉවර වෙලා IMF වලින් ඊට පස්සේ ලංකාවට අපට ණය විතරක් ගෙවන්න වෙනවා. මේ ණය ගෙවන්න නම් ලංකාව ඩොලර් උපය ගන්න ඕන. ලංකාවෙන් විශාල ප්‍රමාණයක් පිට රටට යම් යම් විදියට අපේ දේවල් විකුණන්න පුළුවන් වෙන්න ඕනේ. දැනට ලංකාවට ආදායමක් විදියට තියෙන්නේ මේ ලංකාවේ ශ්‍රමය පිට රටට විකුණපු එක තමයි වඩාත්ම වැඩියෙන් තියෙන්නේ. පහුගිය දවස්වල කතා බහ වුණා අගේ එකතු කරලා ලංකාවේ නිෂ්පාදන පිට රට යවනවා කියලා. නමුත් අපිට තාමත් ඒ ගැන හරි වැටහීමක් නැහැ මේ ක්‍රියාවලිය කොයි විදියටද සිද්ධ වෙන්නේ කියලා. කෙසේ වෙතත් ලංකාවේ නිෂ්පාදන පිට රටවලට යන්න වෙනවා. යවන්න වෙනවා. දැන් ලංකාවේ විදේශ ඇමති විජිත හේරත් මේ සතියන්තේ මෙල්බන් වලට එනවා ඇවිල්ලා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒ ආරාධනයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් ලංකාවේ ප්‍රජාව මුණ ගැහෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ ගැන නිවේදනයත් අපි පසුව ඉදිරිපත් කරන්නම්. කොහොම වුණත් මේ නසුරුදීන්ගේ කතා අපිට හැම වෙලාවෙම හිතට මේ යම්කිසි අලුත් දෙයක් හිතන්න පුරුදු කරනවා.

гите шелива јанта ген сангитеат падерачениат дека ма шелива јанта ген мај. Видите херат апе видеша катету еметитума Австралијавате енова Австралијата евилла апе Sri Lanka prajava hamu enne me irida 31 veni irida havasa 2:30 indala 5 wenaturu obata ohu muna gahanna puluwang Springvale City Hall ekedi number 18 Grace Park Avenue Springvale Victoria 3171 waladi එතකොට ආරාධනා කරනවා ඔබට එන්න කියලා ඇවිල්ලා ඔබගේ ප්‍රශ්න ගැටළු ඔහුට ඉදිරිපත් කරන්න පුළුවන් මේ අවස්ථාව මගේ අරගන්න එපා මේ මාසේ 31 වෙනිදා අවසාන දවස මේ මාසේ 31 වෙනිදා හවස 2:30ට ස්ප්‍රින්වේල් සිටි හෝල් එකේදී අංක 18 ග්‍රේස් පාර්ක් ඇවෙනියු සිංග ස්ප්‍රින්වේල් වික්ටෝරියා 3171 වලදී ඔබට ඔහුව මුණගැහෙන්න පුළුවන් මුණගැහිලා ඔබේ ඔහුගේ කතාවට සමන් දීලා ඔබට ප්‍රශ්න අහන්න අවස්ථාව ලැබෙනවා මතක ඇතුව ඒ අවස්ථාවට යොමු වෙන්න

ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම එහෙම නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාව අලුත් ආරම්භයක් අරගන්න සූදානමින් සිටිනවා. අපි දන්නවා පහුගිය දවස්වල තාවකාලික ක්‍රිකට් පාලක මණ්ඩලයක් පිහිටුවා. ඒක තාවකාලික පාලක මණ්ඩලයක්. ඒ වගේම අලුත් පුහුණු කරුවෙක් සම්බන්ධ වුණා. ඒ වගේම අලුත් තේරීම් කමිටුවක් තිබුණා. ඉතින් මේ අලුත් තේරීම් කමිටුව නව පුහුණු කරුත් සමග ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදිව් සමග සංචාරයකට නිරත වෙනවා. මේක ටිකක් වැදගත් සංචාරයක්. ඒකේදී ටෙස්ට් තරඟ 20x20 තරඟ සහ එක් දින තරඟ තුනම ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කණ්ඩායම් වලදී ටෙස්ට් කණ්ඩායමට නායකත්වය පරණ විදියටම ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිසරලම ටෙස්ට් සංචිතය කියලා ඉන්නම්. මේ ටෙස්ට් සංචිතයට ඇතුළත් වෙනවා පැතුම් නිසංක, ලහිරු උදාර, නිෂාන් මජුස්, දිනේෂ් චන්දිමාල්, පසින්දු සූර්ය බණ්ඩාර, කමිදු මෙන්ඩිස්, සොනාල් දිනූෂ, කුසල් මෙන්ඩිස්, ධනංජයද සිල්වා, මිලන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර, ඉසිත විජේසුන්දර සහ කසුන් රාජිත ධනංජය සිල්වා පරණ ටෙස්ට් නායකයම තමයි මේකේ නායකත්වය දරන්නේ. ඉසිත විජේසුන්දර කියන නම ටිකක් විශේෂයක් වෙනවා. ඔහු ආධුනිකයේ පළවෙනි වතාවට තමයි කණ්ඩායමට තෝරගෙන තින්නේ. ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. මේක ටිකක් විශේෂයි. ක්‍රිකට් ක්‍රීඩාව සමග අධ්‍යාපනය දෙකම එකට කරගෙන ගිය යන එක අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේ උගත් අයත් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙලා අපේ ජාතික කණ්ඩායම මෙහෙවන්න ලැබෙන එක අපිට සතුටක්. මේ කණ්ඩායමේ උපනායකත්වය දරන්නේ කමිදු මෙන්ඩිස්. අපි සුබ පතනවා ජයග්‍රහී තරඟ රටාවක් නිම කරලා, තරඟ වාරයක් නිම කරලා ලංකාවට ජයග්‍රහණය ලබා දෙන්න පුළුවන් කියලා. මේ තරඟ සියල්ලම පැවත්වෙන්නේ බටහිර බටහිර ඉන්දීය කොදෙව්වල ක්‍රීඩා පිටිවලදී. එක් දින සංචිතයේ සහ ශ්‍රී ලංකා 20x20 සංචිතයේ ප්‍රධාන වෙනස්කමක් විදියට දකින්න පුළුවන් ඒ නායකත්වය වෙනස් වෙලා තියෙනවා. නායකත්වය ලැබිලා තියෙන්නේ කුසල් මෙන්ඩිස්ට. නායකත්වය කුසල් මෙන්ඩිස්. හැබැයි මේ තරඟ තුනේම උපනායකයා විදියට කමිදු මෙන්ඩිස් වැඩ කටයුතු කරනවා. එක ටිකක් අමුතු විදියක වැඩක්. අපි දන්නවා මීට කලිනොත් කුසල් මෙන්ඩිස්ට නායකත්වය ලබා දීලා ඊට පස්සේ යම් යම් ඔහුගේ විනය විරෝධී කටයුතු නිසාම ඔහුට එයින් ඉවත් වෙන්න සිදු වුණා. ඒ වගේම ඔහුගේ මාධ්‍ය හැසිරීම පිළිබඳවත් ගැටළු සාගත වුණා. අපි හිතනවා පුජ්‍යලයක වැරද්දක් කරාම හැමදාම ඒ වැරද්දෙම ඇලි ගැලි ඉන්න ඕනේ නැහැ. ඒ වැරද්දට හැමදාම දඬුවම් ලබන්න ඕනේ නැහැ. ඒක නිසා අපි හිතනවා ඔහුට මෙවර ලංකාවට ජයග්‍රහී නායකත්වයක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. ජාතික කණ්ඩායමට අපි සුබ පසනවා. මේ තරඟ තුනෙන්ම ජයග්‍රහණය කරලා ලංකාවේ නම ක්‍රිකට් ලෝකයේ පරණ තිබුණු තැනට අරගෙන එන්න පුළුවන් වේවි කියලා. ඒ වගේම තමයි අපේ කාන්තා කණ්ඩායම ඉතාමත්ම දක්ෂ විදියට කාන්තා කණ්ඩායම ක්‍රීඩා කරනවා. මේ දවස්වල ලංකාවේ නවසීලන්ත ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර තරඟ පැවැත්වෙනවා. තරඟ දෙකක්ම වැස්සට හොදලා ගියා. ඒක නිසා තුන්වෙනි තරඟයේ එක් දින තරඟය නවසීලන්ත ඒ කණ්ඩායම ජයග්‍රහණය කරලා තරඟාවලිය නවසීලන්ත ඒ කණ්ඩායම ජයගත්තා. නමුත් 20x20 කණ්ඩායම තරඟය පළවෙනි තරඟ දෙකම ජයග්‍රහණය කරලා තරඟ තුනකින් සමන්විත තරඟාවලියේ දෙකට එකක් විදියට තරඟාවලිය ජයග්‍රහණය කරන්න කාන්තාගේ කණ්ඩායමට හැකි වුණා. ඒ වගේම ඉදිරියේදී කාන්තා කණ්ඩායමට ලෝක කුසලාන තරඟාවලියකුත් එනවා. අපි ඉදිරි ලබන සතියේදී ඒ ගැන කතා කරන්න පුළුවන්. මේ ලංකා කාන්තා කණ්ඩායමටත් ඒ වගේම ජාතික කණ්ඩායමටත් පිරිමි කණ්ඩායමටත් ලක්මිහිර සුබපතනවා. ඔබට ජයග්‍රහණ ලබාගෙන එන්න පුළුවන් වේවි කියලා. ගීතයකට යන්න සූදානම් වෙන්නේ. මේ ගීතය ගායනා කරන්නේ චන්දන ලියනාරච්චි.

0: ලක් මිහිර ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිර මීරියාවක සිරියාව FM 88.6
1: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
0: මීරියාවක සිරියාව ලක් මිහිර FM 88.6
2: ගෙවුණු සතියේ වඩා කතාබාට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මවබිමෙන්
3: මේ වසර තුළ පලාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. පසුගියදා යාපනයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
4: අපි විරුද්ධවාදීන් ඉතා කුඩා කුඩා ප්‍රශ්න අල්ලගෙන කෑ ගැහුවට කටක් ලෙස ගත්තොත් අපි ගොඩක් ඉස්සරට ඇවිත් තියෙනවා. මොකද අපි බලය ගන්න වෙලාවේ අපේ රටේ ආර්ථිකයේ තිබ්බේ ණය ගෙවා ගන්න බැරුව, පිටරටින් බඩු ගේන්න බැරුව, අඩුම ගානේ ඡන්දයක් තියාගන්නවත් සල්ලි නැතුව තමයි රට දිනුනේ. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කිව්වා පළාත් පාලන ඡන්දය තියන්නේ නැත්තේ පාලන ඡන්දේ තියන සල්ලි නෑ කියලා. මේ මැදපිරතක යුදමේ තත්ත්වයක් තියෙද්දිත් අපි ඒකට මුහුණ දීම යනවා. මේ යුදමේ තත්ත්වෙ නිසා අපිට තෙල් ගේන්න වැය වෙන මුදල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. කියන්නේ පස් ගුණයකින් වැඩි වෙලා තියෙනවා අපේ තෙල් ගේන ල. ඒ නිසා අපි ඩොලර එකට කිසියම් බලපෑමක් වුණා. ඩොලර එක පහුගිය කාලේ 350 පැන්නා. නමුත් අපි ඉක්මනින්ම ඒකට මැදිහත් වෙලා ආයි 330 මට්ටමට ගෙනත් තියෙනවා. ඒ නිසා අපිට ආර්ථිකයේ කලමනාකරණය කරන්න පුළුවන් කියලා පැහැදිලි. ඔබ කවුරුත් දන්න අපිට දිත්තා කුණාටුව ආවා. අයවැයට වෙන් කරපු සල්ලි එහෙම තියෙද්දි රුපියල් බිලියන 500 කියන කෝටි 5000ක් දිත්ත වෙනුවෙන් කරන්න. ඒකට ඒ සල්ලි ඡන්ද කරන්න තිබු සල්ලි. ඒ නිසා අපිට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ නැහැ. සා දැන් මේ අලුත් ප්‍රශ්නකුත් ඇවිත් තියෙනවා. අපි හිතනවා අපිට ලැබෙන අවුරුද්දේ වගේ වෙනකොට බොහෝ විට වෙන ගැටලු ආවෙ නැත්නම් පළස් සභාව තියාගන්න පුළුවන් වේවි කියලා. අපිට ඉන්දියාවේ පැත්තෙන් කිසි බලපෑමක් නැහැ. මොකද ඉන්දියානු ආණ්ඩුව සහ අපේ මාලිමාවේ ආණ්ඩුව අතරත් ඉතාම හොඳ සම්බන්ධයක් තියෙනවා. ඉතාම මිත්‍රශීලී සම්බන්ධයක් තියෙනවා.
3: පසුගිය දින කිහිපෙම පහත වැටෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියලයාගේ සිකුරාදා දිනේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 2.7% කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසනවා. මෙය 2023 මාර්තු මාසයෙන් පසු රුපියල වාර්තාකල විශාලතම එක්දින වර්ධනය බවත්, එය එදින ආසියාවේ හොඳම ක්‍රියාකාරීත්වය පෙන්වූ මුදල් ඒකකයේ බවත් බ්ලූම්බර්ග් වෙබ් අඩවියේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට මුදල් ලැබීමට නියමිතව ඇති අතර මේ නිසා වෙළඳපළේ සිටින පිරිස් තමන් සතු ඩොලර් විකිණීමට පෙළඹීම රුපියල ශක්තිමත් වීමට හේතුවක් ලෙස රජය පවසන බවද එම වෙබ් අඩවියේ දැක්වෙනවා. මේ අතර රුපියල ස්ථාවර කිරීම සඳහා පෞද්ගලික වාහන ආනයනය මත අධිභාරයක් පැනවීමට රාජ්‍ය පියවරගෙන තිබෙනවා. එමෙන්ම මහා බැංකුවද අවශ්‍ය අවස්ථාවලදී වෙළඳපළට මැදිහත් වන බවද පවසා ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්. මේ අතර මැද පෙරදිග යුදමේ තත්ත්වයේ ශ්‍රී ලංකාව තුළ ඩොලර් අර්බුදයක් ඇති කිරීමට හේතුවක් වී ඇති බවත්, එම තත්ත්වය පාලනය කර ගැනීමට ගත යුතු උපදෙස් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. මඩ කලපුවේ පසුගියදා පැවති වැඩසටහනකට එක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ එහිදී රුපියලේ කඩාවැටීම ගැන තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ මෙම තත්ත්වය තවත් කෙටි කාලයක් පවතිනු ඇති බවයි. ඒ හේතුවෙන් ඊට සියලු දෙනා ශක්තිමත්ව මුහුණ දෙන ලෙස ජනාධිපතිවරයා ජනතාවකින් ඉල්ලා සිටියා. කෙසේ නමුත් මෙම අර්බුදයෙන් විනාශකාරී ආර්ථික තත්ත්වයක් මෙරට තුළ යළි ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොමැති බවට ජනාධිපතිවරයා මෙහිදී සහතික වුණා.
5: අපි හිතන ලංකාවේ වැඩිම ප්‍රාග්ධන වියදම් කරන වසර ලබන වසර බවට පත් කරමු. ප්‍රාග්ධන වියදම් වල ට්‍රිලියන 2ක් බිලියන 2000ක් වෙන් කරන්න සැලසුම් කළ දෙන ප්‍රාග්ධන වියදම් රටේ අපේ බහණ්ඩාගාරයේ ශක්තිමත් ගිණුමක් තියෙනවා. දැන් බහණ්ඩාගාරයේ මිට කලින් ওই 2022 23 කාලේ බහණ්ඩාගාරයේ දිව්වේ ණයට, ඒ කියන්නේ කෝටි 80000ක බැංකු අයිරාවක් තමයි බහණ්ඩාගාරයේ දිව්වේ. දැන් අපි සමත් වෙලා තියෙනවා සැලකිත ප්‍රමාණයකින් ගත්තොත් දැන් නම් ටිකක් අඩු වෙලා තියෙන්නේ. නමුත් ට්‍රිලියනයක් කෝටි ලක්ෂයක ධන තැන්පතුවක් එක තමයි බහණ්ඩාගාරයේ දුවන්නේ. හැබැයි දැන් අපි මුහුණ දීලා තියෙනවා ඩොලර් ප්‍රශ්නයකට. විශාල ලෙස අපේ ආනයන බහණ්ඩවල මිල ඉහළ ගියා. අපිට පෙබරවාරි මාසේ ඉන්ධන ගේන්න ගියේ ඩොලර් මිලියන 93ක් වගේ මුදල. මාර්තු මාසෙදි මේක වැඩි වුණා ඩොලර් මිලියන 168ට ගියා. අප්‍රේල් මාසෙදි මේක ගියා ඩොලර් මිලියන 316. මැයි මාසෙදි ඩොලර් මිලියන 522යි. පෙබරවාරි මාසෙ වගේ 4-5 ගුණයක මුදලක් යනවා දැන් ඉන්ධන ගේන ඩොලර්. ඒ නිසා මොකද ඩොලරේ යගේ ටිකක් ඉහළ යමින් තියෙනවා. හැබැයි මෙතනට පොඩි කලමනාකරණයක් අපි කරගන්න ඕන. මේක ඉතාමත් తాවකාලිකයි. සතියක දෙකක මේ අර්බුදය තියෙන්නේ. අපි දැන් එන ඩොලර් ප්‍රමාණය ගණනය කරලා තියෙනවා. අපිට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ගණනය කරලා තියෙනවා. කොච්චර හිගතාවයක් මාකට් එකේ එනවද? අපිට අතිරේක සපයා ගන්න පුළුවන් ඩොලර් ප්‍රමාණය මොකද? ඉතාමත් උණුසුම්සමක් අදලා තියෙනවා. ඒ නිසා අපිට කෙටි කාලයක අපි යම් ප්‍රමාණයකට මම හිතනවා අපි ඉන්ධන ඉන්ධන යම් ප්‍රමාණයක අර පරිස්සම් කරගන්න ඕනේ. ඒක හොඳ වේවි. ඒ නිසා තාමත් මම හිතන අපේ QR කෝඩ් එක ශක්තිමත් කරන් දැන් නිකන් ප්‍රශ්නයක් නෑ වගේ සෙඩ් එක ගියත් ඕන තරම් ගහනවා නේද? අපි ආයේ කියන සෙඩ් මාත්‍රුගෙන් අද අපි ඉල්ලන්න තීරණයක් කරා අර QR කෝඩ් එකට අපි ඉන්ධන ටික නිකුත් කරමු. පොඩි පරිස්සමක් වෙමු මේ මාස අපියක් දෙකක්. එතකොට අපි මේක කළමනාකරණය කරගන්න පුළුවන්කම තිබෙනවා.
3: ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් හෝ වැරදි තීරණයක් නොව මැද පෙරදිග මතුව ඇති යුදමේ තත්ත්වයේ හේතුවෙන් හටගත් ගෝලීය අර්බුදයක ප්‍රතිඵලයක් බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය මාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා. විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට පිමින් මේ මහතා පැවසුවේ ගෝලීය මතු වූ අර්බුද හේතුවෙන් ඉන්ධන මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ යාම, ගෑස් සහ පොහොර මිල ගණන් මෙන්ම නාවික සහ රක්ෂණ ගාස්තුද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. එසේ නමුත් පවතින තත්ත්වයන් තුළ ආණ්ඩුව කිසිදු ආකාරයකට ආර්ථිකය හැකිලීමක් හෝ ආනයන සීමා කිරීමක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
6: 2022 දැන් තියෙන තත්ත්වයක් අහසට පොළොව වගේ මේ හැම එකකම මිල මේ ඩොලරේ වැඩිවීම විසින් වැඩි කරලා තියෙනවා. සමාජය ඇතුලේ මතු වුණා අනවශ්‍ය බියක් ආනයන තහනම් කරන්නේයි වාහන ආනයනයේ තාර්මික රට අර්බුදයක තියෙන. ඒ නිසා මේ සියල්ල තහනම් කරයි කියන එකද ආණ්ඩුව කිසිදු ආකාරයකට කිසිදු තීන්දුවක් අරගෙන නැහැ. මේ ආර්ථිකයේ හකුලවල ආර්ථිකයේ නවත්තලා ආනයන සීමා කිරීම කරලා තහනම් කිරීමක් කරන්න. ඉන්ධන වලට වැඩිපුර ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය කළා. මේ මාසෙ වෙනකොට ඒ බිල රුපියල් ඩොලර් මිලියන 521 දක්වා වැඩි වෙලා තියෙන මේ අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළ ඉන්ටර් බැංක් ෆොරින් එක්ස්චේන්ජ් මාකට් එකේ මැදි අගය ඊයේ 350 පැනපු 330ට ඇවිල්ලා තියෙනවා. බිඩින් රේට් එක 327යි. විකුණන්න සූදානම් වෙනවා 332. හැබැයි ඩොලරය ඉහළ යෑමේ තරකුමට ප්‍රතිපත්තිමේ තීන්දුවක් විදියට පුද්ගලික වාහන ආනයනය මාස කීපයකින් කල් දමා ගැනීම සඳහා ක්‍රම උපාය මාර්ගික තීරුබදු අධිභාරයක් පැනවුවා. කාට හරි ඕනනම් කියන්න පුළුවන් ඒ තොරතුරු එළියට දුන්නා. එහෙම ප්‍රවෘත්තියක් කරන පොලිසිය පැමිණිලි කරන්න ඕන තැන් තියෙනවා. ඒවට යන්න ඕනේ. වාහන 1782යි මැයි 15 වෙනිදා ගෙනල්ලා තියෙනවා.
3: රටේ ආර්ථික තත්ත්වයේ තවදුරටත් උග්‍ර වීමට පෙර කලිනම් ජාතික විසඳුමක් සකස් කිරීම සඳහා වහාම සර්වපාක්ෂික සමුළුවක් ඇඳවන ලෙස විපක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබෙනවා. සිය එක්ස් කිනුමේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියා. මේ අතර තෙල් මිල ඉහළ ගිය හොත් සංචිත ප්‍රමාණවත් නොවන බවත් නැවත වරක් රට කඩා වැටීමේ අවධානමක් ඇති නිසා අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යන ලෙස රටින් ඉල්ලා සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කරේ පසුගිය දා පැවති උත්සවයකට එක් වෙමින්.
7: අපේ රටේ මේ මොහොත වෙන විට බිලියන 7ක් පමණ සංචිත තිබෙනවා. ඒ බිලියන 7ක සංචිත වලට ගැළපෙන ආනයනික වටිනාකම හැම මාසයකම ආනයන වලට අපි කැප කරනවා ඇමරිකන් ඩොලර් බිලියන 2ක්. එන්න එන්නම තෙල් මිල වැඩි වුණොත් එන්න එන්නම අර ආවරණය කරගත හැකි ප්‍රමාණය ආනයනික වටිනාකම එන්න එන්න අඩු වෙනවා. 2027 මාර්තු මාසයේ එතකොට IMF ගිවිසුම අවසන් වෙනවා. එතකොට අපේ රටේ ශ්‍රේණිගත කිරීම වලට යම් කිසි බලපෑමක් එල්ල වෙනවා. 2028 ඉඳලා ආනයන වලට කැප කරන මුදලට අමතරව රටක් හැටියට වාර්ෂිකව ඇමරිකන් ඩොලර් බිලියන 3.5ක් අතර ප්‍රමාණයක් විදේශ ණය ගෙවන්නට. ඒ වගේම මැද පෙරදිග ආර්ථිකයේ කඩාවැටුණු අපේ රටේ ශ්‍රමිකින්ට තිබෙන රැකියා අවස්ථා අහිමි වෙලා රටට ලැබෙන ප්‍රේෂණවල වටිනාකම අඩු වෙන්නට ඉඩ තිබේ. අපේ අපනයන ශාස්ත්‍රයේ තවදුරටත් දියුණු වෙන්නට. ඒ වගේම ඍජු විදේශ ආයෝජන පැත්තෙන් අපි රටක් හැටියට දුර්වලයි. ඉතින් මේ අභියෝගාත්මක තත්ත්වය තුළ අපි හිතන්නට ඕන කොහොමද අපි අපේ මාතෘභූමියේ 120,000 ජනතාව ආරක්ෂා කරන්නේ? වැඩි වෙන ජීවන බර තුළ කොහොමද අපි මේ රටේ ජනතාව රැකගන්නේ? මේ මොහොත වෙන විට දුප්පත්කම 30 සිට 40 දක්වා අපේ රටේ ව්‍යාප්ත වෙලා තිබෙනවා. මේ වගේ තත්ත්වයක් තුළ අපි රටක් හැටියට අලුත් දර්ශනයක් අලුත් වැඩපිළිවෙළක් නව ක්‍රමෝපායන් තුළ මේ අභියෝගාත්මක අවස්ථාවේ රට මුහුණ දෙන ප්‍රශ්නවලට අපි විසඳුම් ලබා දෙන්නට උනන්දු වෙන්නේ.
3: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට අදාළ පසුවන සහායවල ඒකාබද්ධ සමාලෝචනයේ බදාදා දින සලකා බලන බවයි. IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පෙපාජෝ ජියෝ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳව අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් සාර්ථකව ආර්ථික ස්ථාවරත්වයටත් යථාතත්වයටත් පත් කිරීම, විදේශ සංචිත නැවත ගොඩනැගීම සහ ආර්ථිකය පිළිබඳ විශ්වාසය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා. මේ අතර 2026 මැයි මාස 18 වෙනිදා විට රුපියල් ට්‍රිලියනයකට අධික බදු ආදායමක් රැස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණා. රටේ මූල ස්ථාවරත්වය සහ මාධ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සඳහා මෙම බදු ආදායම වැදගත් දායකත්වයක් ලබා දෙන බවද දෙපාර්තමේන්තුව සඳහන් කළා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන් තුනිකුත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර අනතුරංග රංග දිසානායක මහතා පසුගිය දා නියෝග කළා. මාතර එළිය කන්දපාර බ්‍රවුන්ස් හිල් ලිපිණියේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසේ විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවකට පසුගිය 22 දා පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදු කෙරුණා. මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් බැසිල් රාජපක්ෂ මහතා අසමීපතාවයෙන් විදේශගතව ප්‍රතිකාර ලබන බැවින් ඔහු අධිකරණයේ හමුවේ පෙනී නොසිටන බව වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් දන්වා සිටියා. දිගින් දිගටම බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයේ මගහරින් සිටන බැවින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග රංග දිසානායක මහතා බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට නියෝග කරනු ලැබුවා. විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඔස්ට්‍රේලියාවේ සහ නව ශ්‍රීලන්තයේ සංචාරයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඔහු මැයි මස 26 වෙනිදා සිට ජූනි 3 වෙනිදා දක්වා එම රටවල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා. මෙම සංචාරයේදී විජිත හේරත් මහතා ඔස්ට්‍රේලියාවේ සහ නව ශ්‍රීලන්තයේ අමාත්‍යවරුන් සහ ඉහළ පිළිවෙල රාජතාන්ත්‍රිකයන් හමු වී සාකච්ඡා කිරීමට නියමිතයි. ජාතික කලා භවනයේ චිත්‍ර 42ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පොලිසිය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 7 දෙනෙකු ඇතුළු 15 දෙනෙකුගෙන් ප්‍රකාශය සටහන් කරගෙන තිබෙනවා. අස්ථානගත වූ චිත්‍ර අතර මිලකළ නොහැකි පෞරාණික චිත්‍ර මෙන්ම සිතුවම් කලාව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රචලිත වූ 43 කණ්ඩායමේ නිර්මාණ කීපයක්ද ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. ජාතික කලා භවනයේ චිත්‍ර 42ක් අස්ථානගත වීමක් පිළිබඳ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිඳුම සුනිල් සර් විභාතා පාර්ලිමේන්තුවේදී පසුගියදා අනාවරණයක් කළා. එහිදී හිමි වූයේ අස්ථානගත වූ චිත්‍ර 42 හි සියාරුවක් හෝ නැමැති නිසා ඒවා වෙන් වෙන්ව හඳුනා ගැනීමට නොහැකි බවයි. 1987 වසරේ ජාතික කලා භවනයේ තොග භාණ්ඩ ලේඛනයට අනුව ඒ චිත්‍ර 42ක් සඳහන් වුවද එම තොග පොතද මේ වන විට අස්ථානගතව පවතිනවා. එමෙන්ම 2008 වසරේදී සකස් කරන ලද චිත්‍ර ඇල්බමේ ඇති චිත්‍ර 247න් මේ වන විට කලා භවනයේ පවතින්නේ චිත්‍ර 230ක් පමණක් බවයි වැඩිදුරටත් අනාවරණය වුණේ. තලංගම පොලිසිය විසින් අතරංගුවටගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ තවත් සැකකරුවෙකු අතමත මුදාහැර තිබුණා. ඒ අනුව එක අයෙකුට රුපියල් ලක්ෂ 5 බැකින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණා. ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගිය 25 වෙනිදා උදෑසන ප්‍රකාශයක් ලබා දීම සඳහා තලංගම පොලිසියට පැමිණියා. ඒ මැයි 18 වෙනිදා වත්තරමුල්ල රණවිරු ස්මාරකයේ අභියස රාජ නිලධාරීන් සමග ඇති වූ නුසන්සුන් තත්වයකට අදාළවයි. ප්‍රකාශයක් ලබා දීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තලංගම පොලිසිය මගින් අත්අඩංගුවටගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියට අදාළව ඔබට වාර්තා කරමු. මුදාහැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණා. ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගිය 25 වෙනිදා උදෑසන ප්‍රකාශයක් ලබා දීම සඳහා තලංගම පොලිසියට පැමිණියා. ඒ මැයි 18 වෙනිදා වත්තරමුල්ල රණවිරු ස්මාරකයේ අභියස රාජ නිලධාරීන් සමග ඇති වූ නුසන්සුන් තත්වයකට අදාළවයි. ප්‍රකාශයක් ලබා දීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තලංගම පොලිසිය මගින් අත්අඩංගුවටගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. ඉතින් මේ කරුණු තමයි

0: පරිවසම් කොළඹ සිට
1: මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය මහවැලි නිෂ්පාදන
2: ගෙවුණු සතියේ වඩා කතාබාට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මව්බිමෙන් ලක්මිහිරට මව්බිමෙන්

0: පසුගිය සති දෙක පුරාම අපේ රටේ වැඩිපුරම කතාබහට ලක්වුණු හැමෝටම දැනුණු මාතෘකාවක් තමයි රුපියලට මොකද වුණේ කියන එක. මේ ලක්මිහිර ඒ ගැනගෙන කෙටි සමලෝචනය. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ලංකා රුපියල වේගයෙන් උච්චාවචනය වෙන්න. එහෙමත් නැත්නම් සරලවම කිව්වොත් ඉහළ පහළ යන්න පටන් අරන්.
1: මේ මැයි මාසෙ විතරක් රුපියල ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමකින් අවප්‍රමාණය වුණා. ඩොලරයක මිල රුපියල් 335 සීමාවට ආසන්න වෙමින් තිබුණා. මේකත් එක්කම ආණ්ඩුව වාහන ආනයන බදු, ඉන්ධන මිල වගේම විදුලි බිලත් ඉහළ දැම්මා. දැන් රටේ මත දෙකක් හෙදිලා.
2: එක පැත්තකින් ආණ්ඩුව කියනවා මේක මැද පෙරදිග

0: දේනිසා ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහළ යාම නිසා වුණු බාහිර බලපෑමක් කියලා. අනෙක් පැත්තෙන් විපක්ෂය කියනවා නැහැ මේක ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමනාකරණය රට නැවතත් 2022 තිබ්බ ආර්ථික කඩාවැටීමට යනවා කියලා. අද අපි බලමු ඇත්තටම මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා.
1: මුලින්ම අපි ආණ්ඩුව සහ මහ බැංකුව ඉදිරිපත් කරන සාධක දෙස බලමු. මේ වසරේ මුල ඉඳලම මැද පෙරදිග කලාපයේ විශේෂයෙන් ඉරානය සහ ඊශ්‍රායලය ඇමරිකාව අතර හටගත් යුදමය තත්ත්වය ලෝක ආර්ථිකයටම බලපාලා තියෙනවා. ලෝකයේ තෙල් සැපයුමට බාධා එල්ලවීම නිසා ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ශ්‍රී ලංකාව වගේ රටක ඉන්ධන මිලදී ගන්න විශාල වශයෙන් ඩොලර් වැය කරන්න වෙනවා. ඩොලර් සඳහා තියෙන ඉල්ලුම එකපාරටම වැඩි වෙද්දී රුපියලේ අගය ස්වභාවිකවම පහව යනවා.
2: මේ පීඩනය පාලනය කරන්න තමයි රජය විසින් తాවකාලික පියවරක් විදිහට වාහන ආනයනය මත 500කක තීරුබදු සර්චාර්ජ් එකක් පැනවුවේ. ඒ කියන්නේ මිනිස්සු වාහන ගේන එක මාස කිහිපයකට පස්සට දාලා ඩොලර් පිට රට යන එක නතර කරගන්න. ඒ වගේම විදුලි බිල සහ ඉන්ධන බදු වැඩි කළෙත් මේ අධික පිරිවැය පියවා ගන්න සහ පරිභෝජනය සීමා කරන්නයි.
3: හැබැයි විපක්ෂය සහ ඇතම් ආර්ථික විශ්ලේෂකයෝ මේ දිහා බලන්නේ වෙනස්ම කෝණයකින්. ඔවුන් පෙන්වා දෙන්නේ මේක හුදෙක් බාහිර ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. රට ඇතුලේ තියෙන දුර්වලතා වසා ගන්න ආණ්ඩුව මැද පෙරදිග යුද්ධය පාවිච්චි කරනවා කියලා.
1: ඔවුන් මතක් කරනවා ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේත් මෙන්න මේ වගේම වැරදි තීරණ නිසා රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටුණු හැටි. විපක්ෂය කියන විදිහට ජනතාව මත අධික බදු පටවමින් බදු පදනම වෙනස් කරමින් වැට් සහ සමාජ ආරක්ෂණ බදු සීමා වෙනස් කරමින් කරන මේ පාලනය තදබල ආර්ථික පීඩනයක් සාමාන්‍ය මිනිහට ඇති කරනවා.
4: මහ බැංකුව ඩොලරයක එක මට්ටමක රඳවා ගන්න කෘත්‍රිමව උත්සාහ කිරීම, ෆ්ලෙක්සිබල් එක්ස්චේන්ජ් රේට් ක්‍රමය අවභාවිත කිරීම නිසා වෙළඳපොළ විශ්වාසය බිඳ වැටී ඇති බවත් රට නැවතත් බංකොලොත් භාවයකට යාමේ අවදානමක් ඇති බවත් ඔවුන් පවසනවා.
0: එතකොට ඇත්ත తత్వය මොකක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF සහ ආසියානු සංවර්ධන බැංකුවේ ADB නවතම වාර්තා දෙස බැලුවොත් ලංකාවේ ආර්ථිකය 2022 වසරට වඩා සැලකිය යුතු ස්ථාවරත්වයක් ලබාගෙන තියෙනවා. සංචාරක ව්‍යාපාරය සහ විදේශ ප්‍රේෂණ රෙමිටන්ස් ඉහළ මට්ටමක පවතිනවා.
5: හැබැයි අපේ ආර්ථිකය තවමත් ඊටාම සංවේදී මට්ටමකයි තියෙන්නේ. ෆ්‍රැජයිල් රිකවරි. ඒ නිසා මැද පෙරදිගින් එන පොඩි බාහිර කම්පනයකින් පවා රුපියල සැලවෙන්න පුළුවන්. අවසාන වශයෙන් කිව්වොත් රුපියල උච්චාවචනය වීමට බාහිර ගෝලීය බලපෑම මෙන්ම දේශීය ප්‍රතිපත්තිවල ඇති සංවේදීතාවය යන කරුණු දෙකම බලපානවා.
0: රට එකපාරටම කඩාවැටෙන්නේ නැති වුණත් මේ වගේ බාහිර කම්පනවලින් ජනතාව ආරක්ෂා කරගන්න වඩාත් විනිවිදභාවයකින් යුත් ස්ථාවර මූල්‍ය ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි.
6: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතතගත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හද විහිර හඳුනාගත්

මුහුණු පොතේ සටහනක් තබමින් කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත මේ විදියට ප්‍රකාශ කරනවා. ඔබටත් එයාටත් මෙයාටත් අරයටත් ඕන විදියට ආණ්ඩු කරන්නේ නැත. ආණ්ඩු කිරීමට තීරණ ගන්නා නියමිත ආයතන ව්‍යුහයක් ඇත. ඔබ හෝ මම කැමැති වුණත් එය එසේමය. කවුරුන් උදෙසා කොයි විදියට කිව්වද කියලා තේරුම් ගන්න අමාරුයි. නමුත් මේ ප්‍රකාශය ඒ විදියටම එකඟ වෙන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. මගේ පෞද්ගලික මතය. ආයතන ව්‍යුහ තියනවා. මේ නව රජය පත්කරේ මේ ආයතන ව්‍යුහ ඒ විදියටම පවත්වාගෙන ගිහිල්ලා පරණ විදියටම රට පාලනය කරන්න නෙමෙයි. සමහර ආයතන ව්‍යුහවල සාධාරණ විදියට වැඩ කටයුතු වෙන්නේ නැත්නම් ඒව වෙනස් කරන්න ඕන. ඒව වෙනස් කරන්න තමයි මේ රජය බලයට පත්කරේ. මේ බලයට පත්කිරීම තුළ බලය කියන එක තාවකාලිකයි. නමුත් ජනතාව බලාපොරොත්තු වෙනවා රට ජනතාව පෙළන ජනතාව දුක්ඛිතත්වයට පත්කරන යම්කිසි දෙයක් තියෙනවා නම් ඒ වෙනස් කරන්න තමයි මේ රජය බලයට පත් කරලා තියෙන්නේ. ජනතාව ඒක රජයෙන් බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මේ ව්‍යුහයන්ට අනුගත වෙන එක ඒ විදියටම සිද්ධ වෙන්න ඕන කියලා විශ්වාස කරන්න අමාරුයි. ඒ වගේම තමයි මැතිවරණවලට මුදල් නැහැ කියලා ටිල්වින්ද සිල්වා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා කරපු ප්‍රකාශය. මේ ප්‍රකාශය ඔහුම ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශයත් සමගම රනිල් වික්‍රමසිංහත් මේ විදියටම ප්‍රකාශයක් කරා කියලා. එතකොට අපි දන්නවා මේ ප්‍රකාශ දෙකම එක හා සමානයි. මැතිවරණවලට මුදල් වියදම් කරන්න නැහැ. හේතු මොනවා හරි වෙන්න පුළුවන්. නමුත් මුදල් නැති නිසා මැතිවරණ නැහැ. මුදල් නැති නිසා මැතිවරණ නැහැ කියලා කියනකොටම පහුගිය කාලයේ අපි ලක්මිහිර දිගින් දිගටම මේ ගැන විවේචනය කරා. මුදල් නැත්නම් මුදල් අපි හොයලා දෙන්නම් මැතිවරණ තියන්න කියන තැනට ඕස්ට්‍රේලියාවේ ඉන්න අපි කතා කරා. එතකොට මුදල් නැති නිසා මැතිවරණ තියන්න බෑ කියන එක කොයිම විදියටවත් සාධාරණීකරණය කරන්න බෑ. මැතිවරණ නැති කරන්න නොතියන්න වෙන හේතු තියෙන්න පුළුවන්. නමුත් මුදල් කියන එක හේතුවක් කරගන්නවා නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදියට කරන අභියෝගයක්. මේ අභියෝගය සුළුපටුකට සලකන්න නරකයි. අපි ලක්මියර හැම

ආයම සාධාරණත්වය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවා මැතිවරණ වෙනුවෙන් පෙනී සිටිනවා ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙනී සිටිනවා ඒක නිසා මෙවැනි ප්‍රකාශවලින් ගම්මේ වන අර්ථය අපි ගැඹුරින් සලකලා බලනවා මේ ගැන අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ වැඩසටහන අද ලක්මිහිර පවන සාර සංග්‍රහය අවසානයට ළඟා වීමෙන් පවතිනවා අපි හිතනවා ඔබ යම්කිසි දැනුමක් උකහා ගන්න ඇති කියලා ඒක තමයි අපේ සතුට සුපුරුදු පරිදි සාලිය ගලප්පති ජගද්දේ ඉදිරිසිංහ රොෂාන් මිහිඳු කුල සමග මම රංජිත් පීරසිංහ ලබන සතියේත් හමු වෙනතුරු ආයිබෝවන්